රඟලු බහෙක්ගේ මිසාල් ජෙස්සවී කොම් ෆදයකුන්කං කලේෆාන දෙක වඩා නුගන්නවම් තෝය. එයි එ ගහෙක්ගේ මූත බිමුගා හරුලාෆා හුන්න අදි එ ගහෙක්ගේ ගොෆිත බියකුන් හෙදි මච්චං උෆලිෆාවා රඟලු ගහෙක්ගේ මිසාලේ.

ඒ ගහුගේ වෙරි රස්කලාන්ගේ ඉදින ෆ්ලායකු හොරිහා හිඳෙක්ගා ඒ ගහුගේ මේවා ලිබිදේ අල්ලාහ් මීස්තකුන්නම් මිසාල් ජස්සවනී එවරෙන් හඳුමකුරු මට්ටකේ.

ඊමාවි තිමන් රසකලාගේ අලුන්න කලේ ෆානු විදාළුවාශේ එවරෙන් නමාතු පායම් කොරා හොෂිකමේ අධි තිමන් රස්කලාගේ එවරෙන්න්න දෙව්වි තකතින් සිද්රායි ෆාලුගා එවරෙන් හේද කුරා හොෂිකමේ ඒ දුවහෙක්ගා වියෆාරී නුවත රට්ටහිකමෙන් නෝනානේ දුවහෙෙන් අවමුගෙ කුරින්නේ.

අලුගේ වෙරි රස්කලාක් හමකශවරුම් එ බුදුතම් මීසකුන් කොර ගෙන බැකු මගු ෆරද්දාෆි ෆහෙ මේ අලායත් තබා වෙච්ජ මීහකි හමකශවරුම් අලුගේ දීනුගේ මීහකෙ අදි අලායන් උර දිජ්ජ මීහා දන්නාශේ ෆහෙ හමකචරුම් ඉබ රස්කලාගේ ගින ගිනෙන් ෆාෆ ෆුසවා රහීම් වන්ත රස්කලාගේ.

0: आज मैं हर घंटे हर घंटे 7.5 मिनट में दिव्य राज्य अगर और मुगिन ने बात जो हिंदू ने मैं प्रोग्राम कर में वाहद कल मुगिन द मामलो की सीना ते गोत का दंडोर कं तरगे को दंडोर कम दिवे नफा इधर क्रम कुरे विदान कं तथा ही को बाहे और मैं मैं तो मामलो फुरतम वाहद कल वने और मैं के प्रोग्राम का बैर वैडा के हम अहिं तेरी दें और मैं मिहार मे वक्त में धन्यवाद ने डेवलपमेंट इकोनॉमिक स्ट्रोंग मोती तालीम हासिल कर वह बेफल कम गवा मोहम्मद नसीर अस्सलाम वालेकुम नसीर बाजर हिंदू कह देंगे तो मैं वक्त को वक्त को मैं हस्कुल देवे बार बार शुक्र दंड में नसर गे तो अद्दे मैद कि देन दंडवरी दुआ कर दुआ सौ में खास को मैं दंडवरी खत तक बेह गो खास गोत का सीना ते गोत का दंडवर खत रगे को दंडवर कम लिबे नफा इतर कुर मकुर दान खत ते को बह नसे देखो डैन तो राज्य सीना ते गोत दंडवर कम तरगी कुर मकुर दान खत ते को बह तो नसर
1: आर इन्हें प्रथम दानवरिंग दोगे ये दुमाता होने या देहराज्य के में दानवरिंग में आवेश करो दें अने ये दुगे ती मालूगे जेती सीनाते गोतुगे दानवरिंग का तरकी का पुरे रूमा उगले वाह के में मालूगे में पहन तो नोटी ऐमा मैं इन्हें प्रथम बालालारों का देहराज्य की रामानुसरे कमेस एम्बरे के कमेस ಅದಿವೇಹಿಂಗೆ ಬೈ ದರ ಬೈ ದಿವೇಹಿಂ ಆಮ್ದನಿ ಹೋದ ಮಟ್ಟಕ ಕುರಮುಂದಿ ಮಸೆಕತೆ ಮಾ ಮಸ್ಸೆ ರದ ಮೈಗೋತ ದನವರಿ ತುಮ ಖಾಸ ಕುರೆ ಫಿರ ರದ ಬಿಸ್ ನಿಹರಾಜ್ಯಗೆ ಸಮಾನ ಸರೋಯ್ ಏಗ ತರೇಗ ಅಪಹ ಕೊಲ್ಲೆ ತೊಡ್ದು ವಾಕರ್ದು ಖಾಸಿದು ಮೇಂಗಸ್ ಮೇ ಹುರಿ ರತ್ತಕೆ ಹುರಿ ದನವರಿ ತುಮ ಕುರಮ ಮಂದ ಏನ ಮಸ್ ಆನೆ ದಿವಿ ಎಪಿಸೋದ ನಗರಿಂಗಾಲಾರುಗ ದಿವಿ ಎಪಿಸೋದುಗ ಬರ ಮುಹಿಮ್ಮ ಇಂಡಸ್ಟ್ರಿಕ್ಷನ್ ಇಂಡಸ್ಟ್ರಿ ಕಾಲ ಇಂಡಸ್ಟ್ರಿ ಕಾಲ ಬಲ ಇರುವ ಅದೇ ನೂನಿಯ ಮುಳಿದು ಎಕಾನಮಿಯ ಸೋದ ಬಲ ಇರುವ ಬರ ಕೂಡ ಕೂಡ
0: ನಿಮ್ಮರೇ
1: ಮಿಹೆ ಭೂಮುಗ ಎಬುರಿ ಅನೆ ಸಬಬ್ತಕ್ಕೆ ದೆಮ್ಮೆತಿ ಸಾಹಕುರ ನಿಯೋಗ ಮೌಲೂಗತೆ ಸಿನಾಯಿ ಗೊತೆಗ ದೇಹರಾಜ್ಯಗೆ ದಂಡುರಿಕ ಮಸಕ್ಕೆತಕ್ಕೆ ಹೇಗೆ ಸಾತುಗ ಕುರೆ ಮುಂದೆ ಹೇಗೆ ಬರು ಸಬಬ್ತಕ್ಕೆ ಮ್ಯಾಗನು ಸಬ್ತೈ ಗೊತ್ತುಗ ಸಾಹಕುರ ಎಕ್ಕಮಕಿ ಐ ದೇಹರಾಜ್ಯಕ್ಕೆ ವಿಮುಗ ಗೊತ್ತ ಬಲ ಇರುವ ಕೂಡ ಮೇ ಗೌಮೆ ಏಮ ಬಡು ಬ್ಯಾ ನೋದಿಯ ವ್ಯಾಗಣಕ ಬಲಮಹಂಗ ದಂಡವರಿಕಮ ಬೇನಂ ಕುರುವೇನಿ 28 ಕಿಲೋಮೀಟರ್ ಬಿಂದು ರಾಜ್ಯ ದಂಡವರಿಕಮ ಬೇನಂ ಕುರುವೇಕಮ ಎಫ್ ಎ ಓಗೆ 11 ಹರುಗೆ ರಿಪೋರ್ಟ್ ಗ ಬಯಾಂಕ ಫೆಬೋವೆ ಅದಿ ಹಮ ಎಯಾಕ ರಿಪೋರ್ಟ್ ಗ ಹಮ ಬಯಾಂಗ ಬುಕುರೆ ದಿವೆಹಿಂ ಮೇ ಕಾಬೋತಕತಿ ಗೊತುಗ ಬೇನಂ ಕುರ ತಕತಿಗೆ ನೋದಿ ಇನ್ಸರ್ತೇಚಿ ರಾಜ್ಯಂ ಬೇರುಂ ಎತರಕುರ ತಕತಿಕಮ ಏಮ ಮಿದೆ ಹೆಚ್ಚ ಬಲಾಲಿ ಎಕ್ಕಮಕಿ ದಿವ್ಯರಾಜ್ಯ ನಡವಳಿಕಮುಗೆ ಮೇ ಉಪದಂತಕ ಮಾರ್ಕೆಟ್ ಒಬ್ಬಕ್ಕಂ ವರಣಗಳ ಬೇಗೆ ಏಮ್ ಎಪಿಸೋದಿ ಹರಕಾತೆ ಕುರುಮಟ್ಟಕ ವರ ಮುಹಿಮ್ಮು ಮಾರ್ಕೆಟ್ ಮೋತ ಬೇನು ಕೂಡ ಮೀಹು ಏಮ 90% ಯಾರು ಮೇ ಕಾಟ ಮೇ ಕಣುಮಹ ಮೀ ಸೇವಾ ದೆಂಕುರಿ ಕಾಬೋತಕ್ಕೆ ಗಿನತಕ್ಕೆ ತೆತ್ತರಕೊರಣಿ ಬೇರು ಮೇದು ಕಾಶಿ ಸೆತ್ತರಕೊರಣಿ ಬೇರು ಬರಬಹುದು ಏಮೇಮ ದೇವರಾಜ್ಯ ಎಬೋತೆ ಸಿನಾಯಿ ಗೊತೆಗ್ಗ ದನವಿಡಿಕಂ ಕುರುವೇನೆ ಏನೆ ಪುರುಷತೆ ನಿಗೊತ ವಿಷ್ಣಾಲಿಯ ದೆಂಗೊತಿ ಮೀ ನಮ್ಮ ಸಿನಾಯಿ ಮಸಿಕತೆ ಗೊತ್ತಿಗೆ ದನವಿಡಿಕಂ ಕುರುಮಂಟಕ ಬೇನುಮ್ಮನೆ ಬಿಂ ಎಬೈನ್ ಹೆಯ್ಯೆ ಮೀ ವರಬ್ಬುಡು ಸ್ವಾಲೆ ಎಚ್ಚೋದಿ ಮಸಿಕತುಗ ಅದಿ ಅನೆ ಕುರುವೇನಿ ಮಿಕಾದ ಮಸಿಕತೆ ಕುರುವೇನಿ ವರಬ್ಬುಡ ಬಿಂಗ್ ಏನಮ ದೆಂಗ್ ನಿವಸಕ್ಕೆ ಸಿನಾಯಿ ಮಸಿಕತೆ ಗೊತ್ತ ಬದಲು ಕೊಗ್ಗೆ ಆಮ್ದನಿ ದಿಬೆ ಮತ್ತು ವ್ಯಾಪಾರಿ ಮಸಕತಕ್ಕೆ ಬದುಕುರಾಕಮ ಬನ್ಯ ಮೀ ಗೌಮಿ ಎಪಿಸೋದುಗ ಮೀ ದನವರಿಕಮ ಕಂಟ್ರಿಬ್ಯೂಷನ್ ಇತುರುಕುರ ಬೇಣುಮನ್ಯ ದನವರಿಕಂ ಕೂಡ ವಟ್ಟಸಾಳಿಯ ಗೊತಂ ಎಬ ಬದಲತಕ್ಕೆ ಗೆನ್ನೆಂಚೆ ಮಿಹಾನ್ ಸೆಬುಹುರಿ ಮರ ಬಡತ್ ಬದಲತಂ ಎಬ ಗೆನೆ ಎಗುತಂ ಬಲಾರುಗ ಅಲ್ಲುರ ಮಿಕಿಯ ಕಮಾಸ ಸ್ಮಾರ್ಟ್ ಫಾರ್ಮಿಂಗ್ ಎಬ ಮೀ ಬೇಣುಂ ಕುರೆ ಜೆ ಮಿಹಾನ್ ಸ್ಕೂಲೆ ಚಾಲಕ ಬುನನ್ಯ ಅನೆ ಗ್ರೀನ್ ಹೌಸ್ ಬೇಣುಂ ಕುರೆ ಹೈಡ್ರೋಫೋನಿಕ್ಸ್ ದೆಂ ವರ್ಟಿಕಲ್ ಫಾರ್ಮಿಂಗ್ ಇಕಾಲ ವರಗಿನ ಯೋಗತ ರಾಜ್ಯಗ ದಂಡವರಿಕನ ಕುರೆ ನಿಹಾರು ಕೊಂಬೆಸ್ ಮಿಂಬರಕ ಎನ್ಎಸ್ ಮಿಜಾತುಗ ದಂಡವರಿಕನ್ ಎಬ ಸುಳಾಕುರ ನಿರ್ಮಿ ಮಿಸಾಲಕ ಬಲ್ಲವ මේ සිනායි දඩුවරකම දක්කෝවඥා එබ බේනුම්වේ දඳුවරිය බිං දිගමුද එහ රදසුම් බිම්මිල්ගනි කොම්මස් අනේ කොම ගේබීසිට කොට සංකොලේ දඩුවේ රදසුවෙස් බහාප බෙදෙන කොමස් බුද්ධතක එනොස් බයිඩරු ගැබුර සංකොල දි මුද්දතක වෙසම දූකුරේ එනොමස් මේ ගින රදසුම් මේ පුරසත්තක නොවේ කුරින් ඉශාරය කුරි දොත බිමුග දතකම හිං ඔචි එමෙම කොම්මස් මෙම්බරක එබ ජෙහ දඬුවරකන් දිග මුද්දතක කුරවේනේ ගොතක බින් ලිබේනේ ගොතේ එබ තනොස් වාන් නොත හම එයායක්ක ගමානි වසීලත්තව ගෙහිගා එ ලිබේ බින්කොළුග දනු හෙද්දේනී වෙස් ගින මුද්දතක දනුරකන් කුරවේනේ ගොතක් බින්දිග එම අමි මෙහා මියයක්ක එ ලිබේ කුඩ බින්කොළුග තෙරේග දනුවරකෝ මසේ කුරාරුග එබජේ හරදු කුඩවානේ ගොතක සිකන් කුරා ඇයි මේ හරදු බොඩුවෙන් අලුවන්න උපද්දා එච්චෙක් වික්කම් බලාර හරදු කනා සෑදෑන් හොදම විකාරම කර විලිකම වෙන්න හරදු කර කරන්නේ විශාලක ජයරාජ්‍යක බිමකී උසුලය ගොතුම් බලාරුග වෙයකි මේ දනුවරකම ජින රසුග වෙයකි එහා මේ මුස්සදි වෙයෙන්නු හම දනජහන් සෙම්බේනුම් වෑරු සෙම්වෙස් බයිරසුග එහා තාසා සෙන් නොවෙල් ලිබේ තාසා මානයකි එක ලොනු හිමනේ බයිරසුග වරබොඩ බිමඩි නගා සෙනුග කොමක මේ දන්නවල මුල වාහකයකි මේ දන සෙන්ජුම බේනුම් වා වසීලත්තක මිහුරිහාච්ච සමානි මේ ටෙක්නොලොජි වසීලත්ත බේනුම් කොගෙන් අමි යාද කරනේ හකට බේනුම් කොගෙන් මිකන් කුරානම මියවස්සන් කුර මේ හේද කුරවේ මින්වර කුඩවානේ දැන් අනෙක්කම කි මියන් දිවේ රාජ්‍යයක දඬුවෙරණ මිය දිමා මියන් විශාලක මියන් හවුස් හෝල්ඩ් ෆාමින් මිහාරස් රාජ්‍යයක බුකුරියත් එන්නම ඒ උසද්ද පැකටි එමිහුන වික්කම් බලාලාරුග දතුරු පතුරු මාලේ මාර්කට් විශාලක මාලේ ගෙන්නම් බලාලාරුග එද්දා මේ උතුරුග රජසුග මාලය දුන් රජසුග අද්දා සලෝකෝල මාලේ ගෙන්නම් බැර ගින පාරම හදාකු වකිවකි ගේගේ අද්දා සලෝ එමිහු සොටිගන සොනවාගෙන් වික්කා ජමා මාසිය මිදියයි එකම් එහෙන් කොමස්කොත බේනුම්ද එහෙන් වීම එබ බේනුම් වේ දනුවරින්ගේ ජමීජා විශාලක කෝපරේටිව් සොසයිටිස් ත උපෙදිගෙන් විශාලක කොම්මෙ රසෙග්ග දනුවරිකමුග කෝපරේටිවෙන් හෙදිපා දනුවර රසුග ඒ කෝපරේටිවුන් ඒ රසෙග්ග හොරිහා හවුස් හෝල්ඩ් ෆාමින් නුවත ගේගේක දනුපද්දා මිහින් නතුන් වෙස් ඒ තකෙතිගේ නෙස්ගෙන් නුවත අනේ කොමාසල් ලෙවල් එක දනුපද්දා පරාත්තකම සෙවරිහා එච්චේ කලෙක් කොස්ස ඒ සාක් කොස්ස රීට් කොස්ස තේබ් කොස්ස මේ බාධාර නෙරෙන් සිහාරතක නෙරවෙන ගොත මේ බට්ටම් වෙවෙන් අබ එබ අන්නෙන් ජෙහෙ ඉදාලි ඔනිගට එයි මේ මිදන්නවා කහල මේ කෝපරේටිව් සොසයිටි ඇග්‍රිකල්චර් කෝපරේටිව් සොසයිටි එක තෙරෙන් එතන ගොතක් කුර විදාන එම් එයි වර මුහිමුකම දඩවරිකන් සිනායි ගොතෙක්ග කුරිය ගෙන්දීම තරග්ගී කුරුමත් තකා රාජ්‍ය කුරන් අහදි හම එයාක මිහර සබුරි සරකාරුග පරාතු විශාලක බදමහන්ගේ එග්‍රෝනෙට් එග්‍රෝනෙට් කියසම් හමීගතුව දඩවරිකමුග මුහිමු දවරෙන් අදාකොද්දේ බයි දෙන් අනේ අද ඒ ගිතුර වේනුම් වේ නිකම ඉන්වෙස්ට් කරන ලෝන වේ මියා සෙමහුරි දඬුවරකමුග ලෝන බදේ එක මෙවර ෆුලා දායරයක මෙවර ෆසේහකම ඇතුබ දඬුවරන ලෝන ලිවි අදි ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන වෙසබලි දෙන් දිහ දඬුවරන ඒ දඬුවරින්නකි මේ මාබඩ මම්සයි මියුගත රාජ්‍යයක දඬුවරකින් කොග්ගෙන් වේ බෑන්නු හරිගත කියයි සීසනල් දඬුවරක මිසාලක තොඩු ව කරා අද්දාගෙන් රම්ලෝ මහෝ ගෙන ස්විකාගෙන් මේ නසය ලිවිදාන මේ දුනි හෙන්දසකුම් අඹු වික්කාගෙන් නසය ලිවිදාන එකම ගෙන්නු මාලයක් ගෙනාම අඹු මුස්මු ගෙන්න අඹු කොළ පීවාගෙවෙ ඒස් පර මුහිම තන්කො ඒ කිය ඒ අඹු බේනුම් කොග්ගෙන් ඉතුරු උපෙද්දුෙන් අලුවන් මෙන්න උපෙද්දේනි ගොතෙන් නැති එහෙම සිනාය ගොතෙන් මොසේ කුරාකම වඤ්ඤා මේ දඬුවෙල් කමුගෙ මේ වසීලත්තන් එහෙන් ගොතක බඳු කුරවිගෙන් එහෙන් එච්චි උපද්දාගෙන් මේ මාකට් කරවෙන ගොත වාන්ති සාලක මේ මිරුස් හදදායන් ගන්න මිය හමේකෙන් රෝමිරුහුග බදලුග ඒ බන් මේ මාර්කට නෙරු බදලුග සික්කෑගෙන් ඒගෙන් චිලිසෝ සදාගෙන් නුනි එහෙන් උපෙද්දමින් උපද්දාගෙන් මාර්කට එබ නෙරෙන්ගේ දැන් මම සිනායි ගොතක දනුවරකම් කුරුමටක ඒ නසා ඉතුරු කුරුම අදි උපෙද්දුම් තෙරිකමුග විස්පෙන් ඉතුරු කුරුමටක දඬු හද්දා එරුගා ඒක රාජ්‍ය ખાસ කර විදාන ඒක වත්තර
2: වෙනවා බෙරික. නඩවරිකම. ඔප්ප අසේ නඩවරිකම. ආ අවම දැන් මම අවම නේගේ වරක් ගින වාහකයන් හොරිකන් එන්න මේ සතෙක්ගේ خبر මත කඩාලෙන් ජීහෙතියයි කේග වාහක කරකොල්ල මේ ජෙහෙනි. අදිසෆහර් අවමෙන්ගේ ප්‍රෝග්‍රෑම් එක බෑර විදාන් දෙවිති වරබොඩ ශුක්‍ර අදා කරන් අද එහෙන් ෆුර්සත් එක මේ වාහකේ තරන් අවමෙන්න. දක්කාල්මගේ ෆුර්සත් ලැබෙනකම වෙස අවමෙන් උමිත කර වරබොඩ ශුක්‍රිය ඉංගත. ආ
1: නඩ වරබොඩ අරුණ ප්‍රාත්ම සිවන මේ ශුක්‍ර අදා කරලා මරහබස් ගන්න ඕනේ නේද?
0: ಬದಲು ಕೊರಾನೆ ಐಶತ್ ನಾಯಿಮಾ.

0: आदमी रिकॉर्डिंग है गड्ढा 10 मिनट मी दिव्य राज्य के डॉल में दिन बाज रहे हैं मैं तो प्रोग्राम के बाद कल मंगे दम आलो किसी ना आते गुतगा दंड वर कंत रंग को दंड वर कमल दिव्य नफा इतर कुरम कुरे विधान कंत तही को बाहे
1: ये तो मैं ना हित आ गुड़े अस्सलाम वालेकुम
2: वालेकुम
0: सलाम व रहमतुल्लाह व बरकात ना हित दकिनत आवम रंगल रख अल्हम्दुलिल्लाह ना हित दकिनत
2: अल्हम्दुलिल्लाह रंगल ये फोन ना वरा बड़ा शुक्रिया
0: बाद
2: ये दुआ बरकात तेरे कुरदो हो गए दुआ हो रहा है
0: कुरदो है नोने नो तुम
1: आती हो करे नोने मादमा हो करेंगे
0: हमें मादमा ती की होवे दत
2: मादमा मैं अदम बाहर गम मादमा नोली बिताड़ दी
0: अहन तो करिया की होवे दत आ दारु में फरात करे मस्त हो की हमें
1: हां अरे मैं मेदमी दक वाह के किंगे तो මේ සිනාතකේ ගොතක දඬුවෙරිකන් තරග්ගේ කො දඬුවෙරිකම ලිබේ නැපා ඉතුරු කුරුමක් වෙද රවිදානකන්ත තක්කේ කො බෑයි නයිද කියලා කික කො බෑතු
2: දෙම් නයිද හියල් දෙම් නයිද හීවා ගොතුන් දඬුවෙරිකන් සිනාතව ගොතක තරග්ගේ කුරුම වරම් මොහිම් කුරවිදාන කන්දත්ත දිවෙහි රාජ්‍ය ගල්පති රත්ත රත්ත පළු රත්ත බෑ
0: ආදා දෙවි
2: එහෙන් බීම කුරීගා ස්වරවාදී ෆරුවාරන් එමෙ මීහ කොහොන්නාන දෙමි මුළුවාරා මීහ දෙවක ද අංහෙන්න එබේබේ ඇති බෑ ගියන් අලයින් කුඩ ගියන් අලය රාහියා
0: එවි ඒකතු කමෙන් නමන
2: දෙත් එසමානි ගජ්ජ දෙ මේ මී සමාන හැවෙ ඒ අහට කි රූප සම තරංගි කුරංජේ රූ ආරාමි හුම් බාට්ටයි එකම් බෙස් ඒ විස් දඬුවර කමයි ගුලේ දිවෙහිඟ කානා මය ගන්න දැන් මි දඬු හද්දන් හම එරර රසුක දඬු වෙද්දී සරගලවානේ හුස් දි සෝට තක දිනු මුග බදලවා අබදු අබදු අබදු විමෙ හිකියස් කඩෙන් හිකියස් පළේ හිකියස් හුස් දොම්මි හමන්න හුස් දොම්මි හදරගලේ මේ හුම සයිස් කන් ඩොලර් ලිපි මේ එව සරගල උපා එකම කෝ ආහාර මෙම් මි දුනියේ මිහාර හඟුරාමාගේ තර වෙට්ට මුන් මි දායර මුනි දුනියේ ගෙත මිතනු මිතන මිචේ ඉතර කුරණි ආබෝතකේ එන්නේ කුඩවිනු මිහාර කළොලා ඩොන්කෝ කාවිස් නිගෙන්නනි රාජ්‍යෙ හොමිකනි බේරුම් ගෙන්නැක්කි හේතු ගෝති ගෙදරු තංකොල ජාගු කුඩවීමේච්චි නැහෙද තේ දින් අනින් ගොතුම් බලෙන් යම් දෙන් වාසකි දෙන් තිබියස් ඒබ්‍රන් ගිනෙන් බේරුම් ගෙන්නැච්චි ගින මිහුන් ගින වාවරක මිකානි එන දි දිවෙහි රාජ්‍යගෙ උපෙද්දු වර මීරුවාන මි ෆලෝ මි කුරුම්බාවිස් මීරුවගෙන් බේරුම් ගෙන්
0: එම්මි නාහිදාගේ වාක්‍යකි දඬුවරිකම් කුරුමට්ටක බින්දි බේන ගොත ඉතුරු කුරුම එම්මි මුහිම් කුරුම
2: ගොත සිනා බින්දි බේන ගොත ඉතුරු කොප බින් හුහත් තිබේ ෆලෝ ආලු වේ මීරානා තිරිසහර වාන්ද ෆලෝ තිබි ගෝති එබති බි ආලු ගණ මෙන් ගෙන් ඉස්බබා මි අඩු සිටි ගල් අගීක බාණි අගීකත මි ගේ නෙහෙරිකම් කම්බස් ගේ දෙ බේන වනි සදන් දෙන්නේ ගේ මි හොමාලි

0: அது வர மஷூருக்கு இந்தியா அல்லவே மே ராஜ்யக்கு தம்மடி துணியக்கு இந்த சைனாக்கு இதை வரம் முஹிம் வர ஹிக்கா ரீத் மடமே இல்லாவே ஆ தேப்ப அவள்மிங் அணுக்காஸ் ப்ரோக்ராம் மே குறிய தான் மீதுக்கு ப்ரோக்ராம் வாஹதக்கால மௌது அங்கே தான் மௌது குத்துக்கள் மீது வாஹதக்கால சினாத்தே குத்துக்கா தண்டுவரிக்கம் தரக்கிக்கோ தண்டுவரிக்கம் லிபே நஃபா இத்திர குரும குறைவிதான கந்தத்தாக்கி கோபாஹ் அவள்மென் ஹத்தர் பேஃபளக்கா வாஹதக்கால ஏக தெரியும் எப்பேஃபள குத்து அவள் வாஹதக்கால குடி தண்ணமாலே சொல்லிதார மத்திய தாலி மாச குறவாக பேஃபள ஹாசு குத்து நசீர் வரபோட ஃபாஹக்குரே கந்தத்த தெரியக அவள்மிங் ராஜ்ய ದಂಡವೇರಿಕಂ ಕುರುಮಟ್ಟ ಕಮ್ಮಿ ಬೇನ್ ಬೇನು ಕುರೆ ವರ ವಿಸ್ವಾಹ ಕುರೆವೆ ಎಫ್ ಎಗೆ ಮಿ ತಸಾಸಿತಾಪಕ ಮಿ ಬಲ್ಲವಾದ ವಫ್ ಎ ಹತಾಸ್ಕೆ ಬಿಂ ಬೇನು ಕುರೆ ಕಮ್ಮಿ ಬಣಂಗೆ ತೊ ನೋದಿ ಪಸಂಟ್ ಹೆಚ್ಚಿಸಕ್ಕೆ ರಾಜ್ಯ ಕಾಪಸತಿ ಗೊತ್ತು ನೋದಿ ಪಸಂಟ್ ಹತ್ರ ಮೋತಿ ಆದ ಕಮ್ಮಿ ದೇಶ ಕುರಣಿ ರಾಜ್ಯ ಬೇರು ಕಮ್ಮನೆ ಮಿ ರಾಜ್ಯ ಗಮ್ಮಿ ಸಿನಾತೆ ಗೊತ್ತು ಕುರಿ ಎರುಮ ಮಿ ಮಸಹೆ ಕುರೆ ವಿದ್ಯೆ ಮಸಕ್ಕೆ ಕುರಿ ಎರುವ ಮಿ ಹಮ ವರ ಫುರ್ಸತ್ ಬಡ ಕಮ್ಮಿ ಗೊತ್ತು ವರ ಬಡ ಫಾಹ ಕುರೆವಿ ಅದಾವ ಮೇಡಮ್ ಇವಾಗದು ಗುಳಿಫ ಮಿಹಿರಿ ಶಾ ಅಸ್ಸಾಮ ಅಲೈಕುಮ್ ಶಾ
1: ವಾಲೇಕುಮ್ ಸಲಾಮ್ ರಫಾ ಬರಕಾತ್ ನಮಿಸೋ
0: ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಕಿನೆ ತು ಹಾಲ್ ಅಹ್ವಾಲ್
1: ಕಿನೆ ತು ಹಾಲ್ ಅಂಗಳ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಸಂಗ ವರ ಮಿ ಹಮ ಚುಟ್ಟಿ ಬ್ರೇಕ್ ನೆಗಿ
0: ಅವನು ಬ್ರೇಕ್ ನೆಗಿ ಕ ಅವನು ಸಿ ಏಕಂತಿ ಬ್ರೇಕ್ ಗತಿ ಉನ್ನವೆ ಸಿಹಿ ಫರ್ವಾ ಹೊದ್ದೋಂ ವೆ ರೋಗ ಜೋನಿ ದೆತ್ತ
1: ಆ ಎ ಮಿ ವರ ದಿಗು ರೋಂಗಾ ಹಮ ಲೈಫ್ ಟೈಮ್ ಗ ಎಮ್ಮೆ ದಿಗು ರೋಂಗಾ ಜಹುನ್ ಫಾರು ಮಿ
0: ಮೇರ ಕಿನೆ ತು ಮೇರ ಅಂಗಳ ದೆತ್ತ
1: ಸಂಗಳ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಹಮ ಮಿ ಡಾಕ್ಟ್ರಿ ಬೇಸ್ ಕಾಗೆ ಮುಳಿ ಸಕರಾವಿ ಅನೆ ಇಲಾಜ್ ಕೋಗೆ ದೆ ಎ ಅಸುಬಡ ಗೋಸಿ ಸಾವಕೆ ದೆ ಅನೆ ಬೆ ಅರ್ಗೋನು ನೆಗೆ ದಿವೆ ಬೇಸ್ ಅರ್ಗೋನು ಅಮಿಲ್ಲ ಬೇಸ್ ಪರುವಾ ಹೈದಿ
0: ಎಹೆ ಮನೆ ಬೆ ಹೋಗೆ ದೆ ಬೈ ಫಾರ್ ಕೆ ಫಾರ್ ದಿಮಾವ ಕಂದತ್ತ ಮಿ ಹುನ್ನನೆ ದೆತ್ತ
1: ಆ ಹಿಂಗ ಹಿಂಗ ಎ ಅಸುಮಿ ವಾಗೋತ ಕೆ ಕ ಡಾಕ್ಟ್ರ ಒಯ್ ಬಾ ಹಾ ಇಲಾಜ್ ಕೋಗೆ ಯಬುನೆ ಮಾರ್ಗೋನು ಮುಳಿ ನೂನೆ ಕೆ ದೆ ಅರ್ಗೋನು ಕನ್ನಿಂಗ ತ ವಾಚ್ ನುವಾನೆಚ್ಚೆ ದೆಂಗೆ ದೆ ಬೇಸ್ ತ ದಿಮಾವಿ ಎ ಫಾರ್
0: ಆ ಕ ಡಾಕ್ಟ್ರ ಎಹೆ ಮ ವಾಚ್ ನುವಾಚ್ ನೆಗೆ ಇಲಾಜ್ ಬೇಸ್ ಕೆ ಉನಿ ಮಿ ಫಾರ್
1: ಬೋ ಉಡಾ ದೆ ನೂನೆ ಕೆ ದೆಂಗೆ ದಿ ಕಾ ಬೇಸ್ ಕೆ ಮ ದೆಂಗ ಹಮ ನೆಗೆ ವಾಗೋತ ಮುಳಿ ಕೆ ಆಗ ಲೇ ಹೋನು ಫಾರ್ ಅಬ್ಬೆ ಫಾರ್ ಗಾಂಗ್ ಎಚ್ಚೆ ತ ಕಾನ ಫಸನ ಗೊತ್ತ ಎಚ್ಚೆ ತ ಕೆ ನಗಾ
0: ಎಹೆ ವಿದತ್ತ ಕೀನೆ ಮೋಸೋ ತಿ ಸಾ ಶಾ
1: ಕೀಗೆ ತೋ
0: ಮೋಸೋ ಕೀನೆ ತೋ
1: ಮೂಸುಮ್ ಎದು ಅನೇಹ ರೀತಿಗೋ ವರ ಮಡು ಮಡು ಮಡುಕೋ ಮ್ಯೂತಿ ಏಕಮಕ ಅವಿ ದಿಲ್ಲಾದ ಪೋತಿ ಆದಾಯ ವರಕ ಯಾ ಕದೇನು ಈಗ ವಾರೆ ಬೇಹುಣು ಅವದು ಸಮಯ ಅಡ್ಡು ಸಿಟಿ ಆಗನಕ ದೇಹತಾ ಮಿ ಅಮ ಮಿ ಅವ ದಾಯಿಮ ಮಿ ಎಬ ವಾರೆ ವೆಹೆ ಕೊಮ್ಮೆ ತು ಆಕು
0: ರಾಜ್ಯ ಬಸ್ ವರ ಬಡಿ ಬದಲ್ತ ಕಣ್ಣಮಂತ ಅಣ್ಣನು ತಮ್ಮ ದನ ಎಳ್ನಿ ನಗ ಸಾಬ ರಾಜ್ಯ ಬಡಿಸ್ ಬದಲ್ತ ಕಣ್ಣಮ ದಾಕಮ ಮಿ ವಿವಾಹ ಕೊರವ ವೆಹೆ ಮಿ ವಾರೆ ವೆಹೆ ಬಣಿ ತಂಕಳು ಗುಣಯಂ ವೆಹುಮ ಅವಿದೇರು ಹೂಣು ಗದವಮ ಮಿ ಹುರಿ ಹಕ್ಕಮ ಅವಳಮೆ ತಜ್ರಿಬಾ ಕೊರವ ಮಿ ಗೆಂದನ ಶಾ
1: ದಿನ ತಜ್ರಿಬಾ ಕೊರವ ಮಿನು ತಮ್ಮ ಮಿ ರಮೇಶ್ ಸೋಯಿ ವಡಾನ ವಾನೆ ದೆತ್ತೋ ಮುಸ್ಕುಳಿ ದೇಮ ಕೊಮ್ಮೆ ಚೆಗ್ಗೆಸೆ ಕುರಿ ಗಹುನ್ನ ತಾಜಾಕಮೆ ನೂನ್ನಾನೆ ದುನಿಯಸ್ ಮುಸ್ಕುಳಿ ವೆಜ್ಜೆ
0: ಆ ವಾಣಿ ಮುಸ್ಕುಳಿ ತಗಾಮಸ್ ದತ್ತ ಕೊಬಾಜ ಸಿನಾತೆ ಗೊತ್ತು ದಣರಕ ತರಗಿ ಕೊ ದಣರಕ ಮುಲ್ದಿವೆ ನಫಾ ಎತ್ರು ಕುರ್ಮ ಕುರು ವಿಧಾನ ಕಂತ ತೈಶಾ
1: ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿ ವಸಲಾತು ವಸಲಾಮು ಅಲಾ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಮಿ ವರ ರಗಳು ಆ ಮೌದು ಹೆಂಗೆ ತೋ ದೇ
0: ನೆ ದೇಕಿ ದಣವರಿಗೆ ದೋ ಹೆ ಮೇ ದಣವರಿ ಕಂಕುರ ಹೊರಿಯ ಫರಾತಕ ಹಮ ಹೆ ಅದ್ಮ ತಹುನಿ ಅರಿಸ್ ಕುರ್ಮ
1: ಮಿ ತಹುನಿ ಆಯ ಹೆ ಯೋದು ಅಲ್ ಗೊರ್ಮ ಗೆ ಫರಾತು ಹಮ ಹಿವರ ಹಿವರ ಆಜಮು ಹಿಫಾತಾ ಅದಿ ಬೇಹುಲ್ ಗೆ ಕುರಬಾ ಮಸಕತು ಗ ಅಲ್ಲಾಹ್ ಬರಕಲ್ಲೆ ಅಲ್ ಗೊರ್ಮ ಹಮ ದುವಾ ಕೋರ ಅಲ್ ಗೊರ್ಮ ಎಂಬೆ ಹೈಬರು ದೇ ಅಳುಗಂಡೆ ನುಗನ್ನಾನ ದಂಡುವೇರಿಯ ಕೊಚ್ಚೆ ವಿಕ್ಕಂ ಹುಟ್ಟ ಗೊಸ ಅನೆ ಬೇರು ಮೆತ್ತರ ಕೊಫೋ ನೆಚ್ಚೆ ಹಮ ಗ್ಯಾಮು 70% ರುಕಂ
0: ರಾಜ್ಯಗದೆ
1: ರಮೀಸೋತಿ ವಿದಾಳು ಇದ್ದೆ ಕುರಿಗ ಮೌಲ್ಯ ಮಾತು ಇಸ್ಸಾ ಕುರವ ವಿದಾಳು ಇದ್ದೆ ಮೀ ಮೀ ಅನೆ ಕೊಮ್ಮೆ ಬೇಫು ಅಳುಗೊಂಡ ಮೇದು ಅಡು ನೀವು ಮೀ ಬೇರು ತೆರೆ ನಿಕುವೆ ಮೇಳೆ ನಿಹೆ ವಿಮ ಕೊಮ್ಮೆ ಮಿ ಹಾಸ ಕೇವಾ ವಿದಾಳು ಗೆ ಹುಣ್ಣ ವಿಮಿ ದಾಯಿರ ಕೇವಾ
0: ನಸೀರ್ ಕಿಯಾ ಬೇಫು ಮೊಹಮ್ಮದ್ ನಸೀರ್ ಡೆವಲಪ್ಮೆಂಟ್ ಎಕನಾಮಿಕ್ಸ್ ಗೆ ರೋಗ ಮತಿ ತಾಲಿ ಮಾಸಿ ಕುರವ ಬೇಫು ಹೆಂಗೆ
1: ಹೆಂಗೆ ದೆತ್ತು ಹಾ ಏ ಬೇಫು ಕೊಯ್ ಕೊಂಬೆ ಹುಳ ನಮ ಕಿಯಾ ಬೇಫು
0: ಮೊಹಮ್ಮದ್ ನಸೀರ್
1: ಮೊಹಮ್ಮದ್ ನಸೀರ್ ವಿದಾಳು ಅಡ್ವಾನ್ಸ್ ನಮೆತ್ತಿ ದೆಂಗಾನೆ ವಿದಾಳು ಮಿ 90%
0: ರಾಜ್ಯತರ ಮಚ್ಚ ರಾಜ್ಯ ಎತ್ತರಕೊರ ಅಚ್ಚಿ ಕಾಬತಕ ತೆಚ್ಚಿ ಅವಳು ಎತ್ತರಕೊಂಡ ರಾಜ್ಯ ಬೇರುಣ್ಣೆ
1: ರಾಜ್ಯ ಅಳ್ಗೊಂಡು ಹಿಸಾಬ ಅಳ್ಗೊಂಡು ದೆ ಮಿ ದಿರಾಸಾಯ್ನು ಅಳ್ಗೊಂಡು ಗಮಿಲ್ಲ ಸಿಕುಂಡಿಯ ಅಳ್ಗೊಂಡು ಫೆನಿಫುಡ್ ಹೆಚ್ಚಗ್ಗ ಮತ್ತೆ ಬಿನಾ ಕೋಗೋಣ ನೋದೇ ಬರೆಸ್ ಮಾ ಮತಿ
0: ರಾಜ್ಯ
1: ಬೇರು ಎತ್ತರಕೊರ ನೋದೇ ಫಹಕ ಬರೆಸ್ ಪರ್ಸೆಂಟ್ ರಾಜ್ಯಕ್ಕೆ ಹೆದ್ದೇನೆ ನಿಸ್ಬತ್ತು ಅದೇ ಈ ವರ ಮುಹಿಮ್ ಕಮ್ಮಿ ಅಳ್ಗೊಂಡು ವಯಸ್ಸೆ ಬೈ ಫಾರ್ ಮಿನ್ನ ವಾಹಕದಕ್ಕಾರ ಸಿವಾಕ ಕೀದ್ವೆಗೆ ಹೆಯ್ಯ ದಿವೇ ರಾಜ್ಯಗೆ ಹರುಮೆನ್ನ ನೂಫೆದ್ದೆಂಬಿ ದಿವೇ ರಾಜ್ಯ ಬೇನುವ ಅವರ ಕುಕುಳು ದಿವೇ ರಾಜ್ಯ ಬೇನ ಬಿಸ್ ದಿವೇ ರಾಜ್ಯ ಬೇನು ನನ್ನ ಕಿವು ಕಂಬ ದಿವೇ ರಾಜ್ಯ ಬೇನುವ ಅವರ ಕೆಬಿ ಹಮ ದಿವೇ ರಾಜ್ಯಗೆ ಉಫೆದ್ದೇನೆ ಈಗ ಹಮ ಎಮಿಯು ಸಮ ಮೀ ಮೀ ಪ್ರೊಸೆಸ್ ಕೊಗ್ಗೆ ತಾನುವೇರಿ ಕಮಾ ಬೇಹೆ ಅಂತ ರಿಸರ್ಚ್ ಕೊಗ್ಗೆ ಸೂರ್ಯ ತನಕ ಹಮತ ಕೋಂಗ್ ಏಕಂಗೆ ಕುರಣಿ ಮಿಹಾರಿಕ ಟೆಕ್ನಾಲಜಿಗೆ ಜಮಾನ್ ವಿಮ ವರ ಗಿನ ಗೊತ್ತ ಫೆನುಮ್ ಬೆಸ್ಸೆ ಬೇಹೆದೆ ಅದಿ ಬರ ಬರ ಕೂಡ ತಂಕೊಳಗ್ಗೆ ಸಮ ಗಿನ ಹೆಚ್ಚೆ ತಂಗದ್ದ ಇಂಡಿಯಾಗ ಮೀಹಕ್ಕೂ ಅಳ್ಗೊಂಡು ದೇಕು ವಿಡಿಯೋ ಹಮ ವರ ಆದಾಗೆ ದುವಾಂಗ್ ಕುಜ್ಜೆ ಏನ್ ಹಮ ಹಮಿ ವರ ಕೂಡ ಕೊಟ್ಟರಿಗೆ ಕೊಟ್ಟರಿಗೆ ಮಿನಂಗತಿ ದೆ ಮೀಹಕ್ಕೂ ಅನೇ ಫಾರ್ಮ ಕಬ್ಬೇನು ಕರ ತಂಕೊಳೆ ವರ ಕೂಡ ತಂಕೊಳಗ್ಗ ಏ ಬಾಕಿ ಕಾಲ ಬಾಲಿದಿ ತಕೆಗ್ಗ ಬಹಟ್ಟಾಗೆ ಏ ರೆಕು ಮತ್ತಲ್ಲಾಗೆ ಹಮ ವರ ಸ್ಕೇಲ್ ವರ ಫುಲಾ ಸ್ಕೇಲ್ ಹಮ ವಿ ಫಾರ್ ಏ ದಂಡವರಿಕಂಗ್ ಕೊರ್ಗೆ ಏನ නවා හෝ දිවාහක ච්චේරෝති ීඩියෝ ගන YouTube ගල්ගනකො. ඒම රාජ්‍යෙන් අසු හහිගතුග ම බේනවාවරන් අල්ගොල්මෙන් එබ හමේක අල්ගොල්මෙන්ගේ තුරිසම විශ්නා හෙන නු අල්ගොල්මෙන්ගේ රත්තකුග කීවතෝ දඩුවරිකම හම මේ සරකාර හෙබර ගනුවනිය බේකුතකුම් හම වරුගද ඉන්වස්ට කෝගෙන් කාලකින් කුරා සෞගරවා බයකු ලබ්වා හම රාජ්‍ය බේනවාවර කෙබෙජ සුපදම් එදරසු කෙබෙජු නුන එදසු කන්ත කුරදන්ත දෙතින් අයිතම උපද දිවහිරාජ්‍යක මාකට බේනවා දිවහිරාජ්‍ය මේ එතරකුරා එච්චි බේරු එතරකුර ච්චි අසලු මදිවරක දිවහිරාජ්‍යක එකොනමි වරුගදවා දිවහිරාජ්‍ය උපෙන්දු තෙරික මිසාලක අල්ගොල්මෙන් නමියති බොඩ හගුරාමෙන් අස බෝටු දතුරු කුරුමා කනු දතුරු කුරුමා ච්චෙම එකාලේ හරතෙක් අල්ගොල්මෙන් නම් මිති බෙන්ජෙනි තරුකාරි කොලස් නුක එම එකමන් එබ ජීනුන්තු අල්ගොල්මෙන් දිවහිරාජ්‍යක රයියතුන්ගේ තෙර වියෆාර කුරාමි හුංගේතු හාසකෝ වියෆාරීග මීග වාගතකි රමීසෝ හම බලනි රමීසෝ ගෙස්ට් හවුස් එක හුලෙම අල්ගොල් මාදම හුලෙම ගෙස්ට් හවුස් එක අල්ගොන බේලුවෙන් නොවන අල්ගොන ලොතුක රුපියා හොට්ටකස් ඒ රුපියාෙන් මේ කවුමෂා අති ෆෑදා හොරි කමෙ දැන් රමීසෝ ගෙස්ට් හවුස් වල අල්ගොන ගෙස්ට් හවුස් වලම අන්නන්ති විදෙමිහුන් දෙපල් දෙමිහුන්නා ෆලිය දැන් එහෙම වීම ඒ බහාදෑරු එක්ක රමීසෝ වෙස් මාමුලෙන් නොවන අල්ගොන කෙස් වගේ මාමුලෙන් නොවන කොමස් වරෙන් වන් එකම ඒක බදලු ආ කමෙ මෙයන් දිවේ රාජ්‍යක මේ මේ විවාහකේ තරුකාරීයා මේ උපෙද්දුන් තෙරිකමුගේ මාකට් එකේ මේ දිවේ රාජ්‍ය ඉන්තිහාය බේරුව එපෙන් ඒක වාකි එච්චෙන්නු උපද්දම් වි උපෙද්දීම හම ඒ බේනුන් ජෙහෙච්චේකොජ්ජ ඒ ඩිමාන්ඩ් එක වෙන්නුන්ට තරුකාරිගේ ඩිමාන්ඩ් එක නෙත්තු රමීසෝ මේ මේ දඬුවරිකම ගොෆෙද්දුන්ට ඩිමාන්ඩ් එක කියා පෙබු එක විජ්ජාම ඒව එකන් කුරානේ මේ ශෞග වෙරිවානේ බය කුස් දෙන් අල්ගොන බිස්නේ කම කි මෑසු මේ කාලේ කංකම ශෞග වෙරි කුරුමට්ටක අබ ජෙහෙ මේ ස්කූල් තෙරේගස් මිසාලක මේ මේ කුදින් මේ මුජිතම මුස්තකවල ග ජීලු තන් අන්නම් බෑරේ ජීලු තකබ්දස් මේ දඬුවරිකම ගොරි ෆෑදාය ඒචිසයිචේ කියාදි අදී ඒක ඉතුරන් අල්ගොන්මෙන් ගෞමී ෆෙම්බරුගෙස් ඒ වාහකත දක්කා ගේ තෙරේග විශ්මසාර කොරෝනා තෙරේග අල්හම්දුලිල්ලා අල්ගොන් අමිල්ල තජරිබා කෝරි ඉන්නේද කොරෝනාගේ තෙරේග අල්ගොන්මෙන් උෆෙද්දි අල්ගොන්මෙන් ගේක දනවරිකම් මේ අල්ගොන්මෙන් ස්කේල් ආදාගේ අල්ගොන්මෙන් න බේන වාරම් නැසක ෆෙස්ටි කොපි පෙන් හෙද්දි ටොමැටෝ හෙද්දි හංගු සර කිනෙච්චි අල්හම්දුලිල්ලා ලේඩි ස්වින්ගයි කියච්චේ දෙත්තු ඒ දෙන් දිවේ නම අල්ගොන් කන්නේ නේ නම නම ඉසෝ කන්නේ නේ ගොඩ යනවා දිවේ හින ලේඩි ස්වින්ගයි කියන්නේ
2: බාමියතොලි ඉංගතො
1: තු කේදො
2: බාමියතොලි
1: ආ බාමියතොලි විශ්නාව මාෂාල්ලාහ් හම් ඩික්ෂනරි එක කියවන් පියවල් දාලා තියුනේ බාමියතොලි බාමියතොලි එංගේ තෝ ආදරීති නමකේ දෙස්සෝ බාමියතොලි බර මීරු එංගේ තෝ මීචේ උපද්දාගෙන් අල්ගොනු නමේසෝ සමාසා වාහකේ නු එංගේ තෝ අල්ගොනු වෙන් කාරිග ෆිහාරය උකුරු දුවේ සම බෝඩ් කොපි ෆයි අනේ රබර් වරුව පලයාගේ පොලි බෝඩින් අලා අල්ගොනු නේ හම සතේක රුහියා දුවිස්තර රුහියා දුවලකන් ඒගොත ඒ උකුරු දුව බෝඩ බිකේනේ ඒ උකුරු දුව කමින්දුර කෙක්කුමට්ට ගල්ගෙන එච්චේක එනෝන සිකේ දෙන් අනෙක් අයහා වරන් හම ඉරාද කරවිය ෆීසබිලිලායි බයර්ස් මිහුන්නදි දෙන් හම බාමියා තොලීති බාමියා තොලෙන් ඒතු හම තුමි වරම් මීරු ඒ ලෆතු ගන් ඒතු ඒ අඩ හරුණ වනිස් මඩු කොන්නේ හම හපාලේ වනි හරි වනි අනේ කීගේ නංගන්නානි හම මේවා එක ආහේ ඒ මෙම ඒ ගේතරේ ගනේ මි ග්‍රීන් බීන්ස් කල දිගු තොලි වෙ සල්වර් මෙහෙදි උකෙද්දි
2: එමෙ සහගේ වාක්‍ය කි මීගේ මේ සිනාතේ ගොතුග මොසෙහ කුරඤ්ඤා වියෆාරි නෝනේ මී ගොතුග මේ ෆ්ලාස් කේද මිකන් කොරෙම මිකන් මිකම හරද කොරෙම හොර ෆරාත්තක මිකන් කොරම් ෆෙෂුම මීගේ මේ මුහිම කම කවාන
1: ඒ වාක්‍යද අලුගොන් මිනංගනේ මිසල් රමීසෝ තුග මිලියනෙන් හරු ෆයවගේ රමීසෝ වාන ගෙස්ට් හවුස් වල අලුගොන් වතුග බෙ දෙවිලෙන් අලුගොන් ලියපර ගෙස්ට් හවුස් කෝෆ ගින රූම් ලාපර එහෙනේ නෝනේ ඒ වෙහෙ අලුගොනුගේ රුෆියා අලුගොන් හරද කුරම් බින් නුන්තෝ දිවි රාජ්‍ය රෝවා කොම්බෙ සෙච්චෙන් උපෙද්දුම ඒ වියෆාරි වෙරින් එබ ජෙහෙ අනික බෙන්කුන් අදි මේ ගෙහෙන් කමේ මම ඒ බොලෙන් ඒතෝ කන්තත්තෙන් ඒ බොලේ බෑවර හොරියුග මේ මීහ කොල්ගොන කියadin වාහකේ අලුගොනු නොෙද්දම් තිමෙන් නම් කාලේ කමෙග්ග බෙන්කුග වාහක දැක්කා බුන සීමෙ දෙන් තිමෙන් නාතුග නෙතේ මා බොඩ රහුණු කුරා රිච්ච මුන්නෝ දෙන් තීගති වරන් එහා ෆිසිබිලිටි එන්නේ තෙන් නුන් හෙයිය දෙන් තීනු ඒරි එහෙන් කමකුරු දානොත් ෆිසිබිලිටි ලෙටස් වැඩි කොම්මස් ගොලක සරකාරු
2: දා දෙන්න නසිරස් වාහ කරමි කමක
1: බේකාරුගතු
2: නසිරස් වාහ කරමි කමක ලෝනු ඒ මුහිම කමක කම අද යන ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් වස් ලිබේන කොටක එකන්ත කොල්ලෙවන් ඒරෝ කල කුරියරන් දාම් බේඩුව ප්‍රාතක ෆසය මග්ත ෆහි වගෙන් දාන ෂා
1: එහෙන් එහෙන් එහෙන් විහාර අපි අද අර කො නිමාද කරි හික දු අර කො සෙනුනි ආනෝර් ශ්වාස්නේ ගාදේතෝ ඒ මෂුරු ෆිල්ම් ඉතරි ආනෝර් ශ්වාස්නේ ගා ඇමරිකා මේරු කමස් කරා මේ අර මේ වේෆර වර බොඩ බලි වේ උල්වාති වේ නතුගේ බොරි 1 බිලියන් ඩොලර බොරි කින බොඩ සෙට දැන් මේ අර කුරබා කම කි මිගොත එක්කල උෆෙද්දුන් තෙරිකන් උෆද්දන් දඬු වෙරින්න සයිච් ඒ ගොත හරදු කොග්ගෙන් ඒබ බෑ වරු මීහුන් ඒ නතු ಏನಗೆ ಹೀತೆರ ಕಮ್ಮಗ ಮಿಹಾರು ವರ ಬೊಡು ಕುರಿಯರ್ವ ಬೊಡು ಇಂಗಿಲಾಬಿ ಕಿರ ಕುರಿಯರ್ ಬನ್ ನಿಕಮತಿ ಒನ್ ನಾಯಕ ಕರೆ ಮಗುಮತಿ ಗನಿ ದಾಮ ನೈಮೆ ಏಮ ಕೀತೋ ವಾನಿ ಅಲ್ಗೋನ್ ಮತ್ತು ಒನ್ ರುಫಿಯಾ ಸಮ ಮಿಹ ದೇ ಮಸರೆ ನ ಫೀ ಸಬೀಲಿಲ್ಲಾಹ್ ಅಲ್ಗೋನ್ ಮತ್ತು ಕಿತ ಫಾಸಾ ಇಕಿ ಹೆಂ ಕಂ ಕಮ್ಮಗ ಗೆಲ್ಲಿ ಗೆಂದೆ ಹಮ ನಂಡು ವೇರಿ ಕಮ ಸರ ಇನ್ವೆಸ್ಟ್ ಕೋರ ಮಸರೆ ನೆನ ತೋ ಫುಲಪು ಎಗಿರ ಫಾರೋ ರಂಗಲ್ ತೆದ್ವರಿ ಕಮ ಕೋಫಿ ಕಾಮಿಯ ನಂಡು ವೇರಿ ಕಮ ಕಿ ವನ್ ಸೋ ಹಮ ಉರಿ ಹಾರ್ಡ್ ವೇರ್ ಸೆಂಟರ್ ಮನೆ ತತೇಗ ಸತೇಗ ಪರ್ಸೆಂಟ್ ಪ್ರಾಫಿಟ್ ವಾ ಕಮ ಹಿವರ ಅಜುಬುಗ ಕ ಕೋರ ವಿಜ್ಜೆ ಆ
3: ರಾಜ್ಯಗೆ ದಂಡವೇರಿಕ ಬಲಯಾರುಗ ದೆನ್ ಬೋಡ ಮಿ ಫೆನ್ನನಿ ದೆನ್ ಕುದಿ ಕುದಿ ದಂಡುತ್ತ ಹೋಗ ದಿಹವರಕ ಗಸ್ ಹೊರದಾಣೆ ಭಾಷಿ ದೆನ್ ಕರಾವಿ ದೆಂಗ್ ಒಯ್ದಾಣೆ ದೆನ್ ಎಹೆಂ ವತ್ತರೆಗೆ ತಿಂಗ ಹತ್ತರು ಗಸ್ ಹೊರೆದಾಣೆ ಮೆ ಮಾ ಗೀನಾದ ದಕ್ಕಂ ಉಫೆದ್ದೆ ಕಾಲೆ ಗೊತ್ತಕ್ಕಣ್ಣು ಮಾದು ಆದ ದಕ್ಕ ಏಕೆ ವತ್ತರು ಮೀ ಅದೇ ಅದೇ ಸಿನಾತಕ್ಕೆ ಗೊತ್ತುಗ ದಂಡವರಿಕನ್ ತರಗಿ ಕೊರಾಕಮ ಬಂಜ ಎ ಉಫದ್ದ ಭಾವತಕ್ಕೂ ಬಾಜಾರ ಏಕಶಿಗೆ ಗೀನ ಅದದೆ ನೆರವೇನೆ ಗೊತಕ ದಂಡವರಿಕನ್ ಕೊಗ್ಗೆ ಸಿನಾತಕ ಬದಲು ಕೊರವೇನೆ ಇದು ಏನೋಣಿ ಸಿನಾತಕ ಬದಲನ್ನು ಕೊರವೇನೆ ಅವ್ಗೊಂಡ್ ಮೇಲೆ ನಂಗೆ ಹೆಣ್ಣೋಣಿ ಇದ ಮಿಕನ್ ಕೊರವೇನಿ ಹಮ ಅವರ ಕುದಿ ಕುದಿ ಎತ್ಕೊಳ್ಕೊಳಂದಂಗೆ ಎತ್ಕೊಳ್ಕೊಳಂ ಗೇದೋಷ್ ಫಿಹಾರ ಎಲ್ಲ ಆಗಿ ಕಮ್ಮತಿ ಫಿಹಾರ ಎಲ್ಲ ಆಗಿ ವಿಕ್ಕಾಲ ಸೂದು ಕೊರವೇನೆ ಇದತ್ತು ಅಡಕೆ ಸಾಗು ಮೇಲೆ ಬೇಫ್ಲಕ್ಕ ಗುಳಿಫ ಅಸ್ಲಾಮಲೇಕುಂ ಅಸ್ಲಾಮಲೇಕ್ ಮತೀನ್ ಏನತ್ತ ಮತೀನ್
0: ಮತ್ತಿನ
3: ಅದಿ ಗೋವಾದ ಆಫ ತೆಂಗ
0: ನಿಮ್ಮ
3: ಮತೀನಾ ಗುಳಂ ಕೆಂಡಿ ಜದಿ ಗುಳಾಲಿ ವೇತೋ ಅವಗುಣೆ ಮಸಕ್ಕೆ ಕುರಾನ್ ಅವಗುಣ ಇರದೆಣ್ಣೆ ವಾಹಕ್ಕೆ ಅವಗುಣ ಮೇ ಸಿನಾ ತೆಗ್ಗ ವಿಷ್ಣು ದಿವೆಹಿ ದಂಡವೇರಿಕಮ ಗೆನೌ ಮಟ್ಟ ಕಮಿ ಹರಿಸ್ ಬೈ ಫಳೋರರಂಗ್ ಎ ಬಹುರಿ ದಂಡವೇರಿಕಮ ದೂಕೊಫ ಹುರಿ ಬೈ ರಡ್ರಶುಗ ದಂಡವೇರಿಕಮ ದೂಕೊಫ ಹುರಿ ಬೈ ರಡ್ರಶುಗ ಪರಫುಳಾ ದಾಯರಾಯಗ್ಗ ಬೈ ಭಾವೆತ್ತಂಗೆ ಬಹದ್ದಾ ವಿಸ್ ಮೇ ಏಕಮ ಸುವಾಲಕಿ ಎ ಗೊತ್ತ ದೂಕೊಫ ಹುರಿ ಹುರಿಹ ಅರಶೆಗ್ಗ ಎ ದೂಕೊಫವಾ ಬೇಣುಮ ಎಗ್ ಗೊತ್ತ ದಂಡವೇರಿಕಂ ಎ ಕುರೇತೋ ದೆಂಗ್ ಹಮ ಅವಗುಣ ಮಿ ದಂಡವಾದಿ ಹೆ ರಾಜ್ಯೇಗ ಮೀ ದಂಡುವೆರಿ ಕಿನ ಫಹಾರ ಮಿ ದಂಡು ಹದ್ದನಿ ವರ ಕಿನ ಭಾವೆತ್ತ ಮಾ ಗಿನದಕ್ಕ ಲಿಬೆ ಗೊತ್ತ ಕಣ್ಣೋಣೆ ಮೀ ತಿಂಗತರು ಗಹೆ ಜಹಾದಾಗೆ ಎ ಗೊತ್ತಷ್ಟೇ ದೆಂಗ್ ಎಮ್ಮೆ ಬೋಡ ಅವಗೊಮ್ಮೆಣ್ಣ ದಂಡುವೆರಿ ಕಮಗ ಮಿ ಫೆಣ್ಣನಿ ಕರಾ ಹೆದ್ದೊಂ ವಕಿ ಮೌಸುಮಕ್ಕ ಅಥವಾ ಮೌಸುಮಿ ದಂಡುವೆರಿ ಕಮಗೆ ಗೊತ್ತುಗ ಕರಾ ಹೆದ್ದೊಂ ಕಹಲ ಫಳೋ ಹೆದ್ದೊಂ ಕಹಲ ಬೈ ಕಂಕಂ ಕುರಿಯಮ್ಮಿ ದನಿ ಏನು ಮಿಸ್ ಮಿಹಾರ್ ರಾಜ್ಯಗೆ ದಂಡುವೆರಿ ಕನ್ ಸಿನಾತಕ ಬದಲು ಕುರುಮುಗೆ ವಿಷ್ಣು ಬೈ ಬೇಫಳೊಂಗೆ ಎಬ ಹುರಿಕಂ ಅವುಮೆನ್ನ ಎಬ್ ಹೆಂಗೆ ಮೀ ಬೈ ಕಹಲ ಭಾವೆತ್ತ ಮಿಹಾರ ಎಬ ಹೊರಗಿನಾದಕ್ಕ ನೆರವೇತೋ ಎಬ ಮಸಕ್ಕೆ ಕುರೆ ಸಾಕು ಅವಗೊಂಡ್ಮೆಂಗ್ ಕುರಿಯೀಗ ಮೀ ಡ್ರ್ಯಾಗನ್ ಫ್ರೂಟ್ ಅಕ್ಕಿ ರಾಜ್ಯಗೆ ಹೆದೇನಕಮ್ಮ ಬಿಸ ಅವಗುಣ ಒಮ್ಮಿದ ಕುರಿ ಹೆಚ್ಚ ವಿಷ್ಣು ಕಲ್ ಭಾವಿತ್ತ ವಿಸೆಬಣೆರೆ ಮಿಸಾಕ ಫೇರು ಕಹಲ ಗಿನದೋ ಹಲ ಕುಣುವೆ ಗಸ್ ಹುಣ್ಣ ಕಹಲ ಎತ್ತರ ಕುರಂಜೆ ಬೇರೆ ಕಣ್ಣಂಗೆ ಗೆನ್ನಾಡಿ ಹೆಂಗೊಳ ಏನ್ රුකක් කීවෙ සෙත සමානෙවන්දෙන් ඒ අම ලිබි ලිබි
2: හුන්නානේ
3: දඩුවෙරිකමුගේ මසක්කතක ගොතුක කීවගෙන් බාවේ රුන්න හද්දනි කීවගෙන් බායේ දඩුවෙරිකමුගේ බාවත්තෙක්ගේ ගොතුග අවගන් මේ බඹුකයොක හලච්චෙහි විසම නොහද්දනි
2: බම් කේලකි වර මේ හම මෙහාර වර බොඩ හෙද්දුව බාර අලා එකච්චේ ගොත ිාහක
3: අම්ිස්සම දඩුවරකමගේ දඩු හෙද්දන නොන්තු
2: බම්ි ොඩ මන ඇච්චක වර ගෙනතමන හික්කාව ේට එච්චකම වාතේ වර මුහම ච්චේ ගොත ්ච න අරමද ේවස් කඩාල එච්චකම රජවර පසහද එච්ච දෙත
3: මතීන් නගමන්න ගොතෙන් ොයි සෝලි හොර සතය අරුවන් ස්ලාමදයක්
4: وعليكم السلام باجر هندن كينتو نشروا رميزو ادمي فونگه حالو اخوار
3: اول منگه حال رانگل انگتو
4: ادم اسو شکریا میوگو تاڑگن مڑکل دا میری دتر کرا مندا دونیگگه ایگنوگه متی باگ دمیادگه موسم پدال ایر موسم ور ریچ نلکو پڈننی مڑو مڑو وایروڑی جی ہدو ہے
3: ہا بیتن نتو دانڈ ورکم گ دوس می دکی
4: بیتن ما متی رم ونتکے لیبی پین تس دانڈ ورکم
3: සෝදි තංකොල මේ එකහැරි තනෙක්ග මේ හිමෙන් තන ගොළුවා තිළෙමරියක
2: බදලී ඒ
3: ඉරවර මන්දර බල්ලවන් ඉන්නවා අරුග ලෙන් හදවන මෙයා සෝදි
2: කොඳමැති දරෝනි
4: මීටෙන් එක රමිල් වනේන්තෝ එත රත්තකෙන් හදාගතෙන්
2: මිකටීගා
4: මීහුන්
2: තන
4: බහමතුන්
2: ගොඩ දෝ ප්ලේ කරණි මතකත් මෙන් ගෙන්දියෝ මා දා දිනරක
4: දඬුවරිකම
3: ખાસ බයි ඔබ ඇත්ත සෝදේ තිතන මොකෝ මේ පොළ ගාදින් මේ කහලා මේ ග්‍රීන් හවුස් කහතන්
2: තදී අද කෙදිය දඬු
3: ගතන බින්ද සෝදේ කබත යාලකි සිනාතේ ගොතුක දඬුවරිකම් තරග්ගේ කො දඬුවරිකම් ලිබේ නැපා ඊතර කුරුමක් කර වේදාන කන්ත තැකි කො බෑ යාව
4: නැපා ඊතර කුරුමන් හැම දඬුවරින්න ඉමුගේ පුරුසිත්තන් හොළුවා හලම් ඉතින් මිහිම් බුණෑ රාජ්‍යයකි බින්ගේ සරහද්දමා කොඩගවමින් එන්න ඕනස් තිබහුරේ බොඩති පළුරර ඒ පළුරරන් දඬුවරිකමන් ආස කර මිහර අල්ගන මෙන්න මේ පෙන්නනි හැම පළුරත්ත රිසෝට් එකකන් හදාත එයා හිලාප බොඩති පළුරර දඬුවරිකමන් ආස කොප්ප දැන් එබේ ෆුළුන්නන් ඒචි සප්ලයි කරවේනේ පහිමගේ මි පුරුසතේ හොළුවා දෙම්වි මිසක රාජ්‍යයක මි ආස මෙමන් පාක්‍රමේ මියොනනි වකි මූසුමී කමගේ ගොතු ගන්න දැට මෙරිකා ඒ අහිලාසන් එබේ පුළුන්නන් ඇටි දායි මේක සප්ලයි කරවෙන කොම්මස් මගේ රාජ්‍යගේ ෆහි කොත් දෙම්වි කොත් දීපා එබේ පුළුන් ඒ කංකම බේනුවා බේහා ඉච්චේ සතේ හන්දිපේ වෙන් හදා දෙම්මි ඒරුන් දෙන් මේකම රංගල් ගොත් වානේ අලු කරන කියා
2: ಅದೇ ಮೇಲೆ ವಾದ ಕಾಲ ಎಬ್ಬೆ ಫ್ಲೋ ಕಾಲ ಪುರ್ಸತ್ತರ್ವಾಣ

0: ඉතින් මිසක් වයි හම නොනිමි කිම් මෙවලේ නිගේ
1: ඒ හප්තවණී එගේ
0: තා දෙවින්දු ජේ හිතක එහඳාන එක මිය දොවීම නේද
1: එහෙම වින්දු එකම ජහගෙන් ගේ
0: තා දැන් කොබාහේ එහෙම විදාලුම ගස්ත මෙදාලුවනි දෙකව ගලකුම් බේනු මේ විශ් නැතේ තවුණු කුරි දොස් තන්නවා දින තිවහ කුට්ට වල වාශ
1: බේනු නැතිය බේනු නැතිය දෙවහදක
0: ආ හයාතක ෆට්ට වාශේ ආ උම්මීද තකයි කීග ආකම ෆට්ට වාශේ ඉංගේ බේනු මෙන් නැතේ සවිදාලු
1: බේනු නැකම කි බහ දකොන් දෙන්න හින්ගව
0: දැත ආදුන් ති හිත දිරුන් ගෙන වේනේ ඉංගේ තෝ ති හිතුගේ විඳු ඉංග රංගල කොල්ලම දත
1: විඳු රංගල ජහාන කොතක උළුපා ඉංගේ තෝ විඳ නොජහවිය දැන් රස කරවන්න නක ඉංගේ තෝ ඒකම විශ් නොවත්
0: කොම්මේ බයෙක් නිමිදියස් මිහා නිමිදානි හින් හොට්ටෙන් කවබන් එම්ම පහමාර වලයි කි හින් හොට්ටොන් ඒ යදි කොම්මේ බයෙ
1: හිතුගේ ජේම හොට්ටෙ වෙන්න දත
0: එහෙන් කාලේ බයෙ වියස් දත එහෙන් මියතුගේ ප්‍රෝග්‍රෑම් ගේ මේ ෆහු බෑවටිය ගොතුන් අවගොන්න අලියාදම ෆුරසත් ඇරවන්
1: අස්සලාමු අලයිකුම් අලියාදම්
2: وعليكم السلام ورحمه الله تعالى وبركاته
1: هذا دو هيك فاهم من
0: بدمر كينت تعالى هو
2: حال ميديوم
0: يا ميديوم كا سمول ويز نو لارج ويز نو ام ميديوم
1: ايه ميديوم
2: هو قال
1: يس ميديوم
0: ٹھیک ہے ہاں ٹھیک ہے یار ابھی کیا حساب ہے تو میں ہرتی ہوں میرا شو گتو نونی این دماغے گتو کنتا تو تولو
2: දනවරි කම කී මිහාරු එකම කනුලා ආගමෙන්ගේ දිවිවලු බත්තන් කුරවෙන් නෙයි මොහිම්ම ඒතො ධෛරය ඒ ඉගොරනවා නොකොම ડોක්ටර්ක දක්කාලා හේ ડોක්ටර් විදාලවනි තරකාරිය මේවාය ගිනම් බේනු කුරාස ඒතො බලිත ආම වනි තරකාරිය මේවා බේනු කුරවිගේ දැන් ඉගොරනවා මේ දුනියේ මේ හංගුරාමයාගේ සල්බුන් අල්ගොමෙන්න කුංජියන් තොක්කුරම තියක මෙහා රාජ්‍යෙන් බේරුම් ගෙන්නන් ගෙහේ තවකාරයා මේවා ගෙනවම වරනු ගෙනවු ගාති ගෙනවුන සරවුඩගලු එහැවීම අල්ගුමෙන් ගිරවුලේ හිසාාවත්තහුග අල්ගුණුමෙන් එකන් කුරන් එබ ජෙහේ එහනු තොකොම් මෙස් බයකු දැඩුවරිකන් කුරවෑගෙන් අල්ගුණුමෙන්න්න නපා හෝදෙන්නේ දැන් අගුණු ඒක දන්නවාලම වාහකයකි දනවරකම් කුරවමු අගුණ විශ්නන් ජහ වරගෙන කන්තත්තකේ හොට
1: නිසාක
2: ඒ එක්කම කී දනවරකම් අගුමන මේ කුරවෙනී හගීකතු අගුණුමෙන් කුරම්වා ගොතත් හෝ එස්වාලු
0: පොත්්දැන්ජ
2: මෙහාරු හුරියයාමෙන් දනුවරකම් කුරම්ඹගෙන් මේ ගෙන්න්නන රාජ්‍යෙන් බේරුම් මීහු ගරන්වන් ේපුුණ අගුණු ගර මාපඩක ගරන්වන් දෙන් ගෙනස්කෙන් ගෙන පාර වාගතකී ගහ ජහ බේහා ගේතෝ තකිති ගෙනස්කෙන් ඒ හද්දා එච්චගේ බොඩ වෙච්චේ අලනී වකි සුමාරෙන් නුබල ගේතු වකි අදදෙන් නුබලා ඉතන් එරි අදදෙන් අ අලාලීම වාගතකි විශාලකම් අලුණ දෙන්න හද කිව්කම් බය ලානි හිතිරහෙන්නු එකම මිහාරු රාජයක ගෙන සාපතවක හද්දා හොරිහා කියකුම් බය කොස්තන හිතිරහ බලාලාර වාගතකි ඉගේතෝ අලංජිහෙවරපුර ගිනෑන් බේශලා ෆුන්නනි මේ එකන් කුරන් අන්නනයකි එකමක තම්රීන් හෝදයාගෙන් තිබ මියහුණ නූ අම මහනය දන්න ගහු කනාාලෙකු තත්තිව මියහු අන්නන හ සබේවේ ආරෙන් හුරයා කව දන්නන්නේ හුරියා අත්තරයගෙන ඒ කියාප දන්තරය වන්නනි වදේන හිත වැරිකුතුක එක කුරණි කොක්්ගෙන් නෙර එච්චේ අගමන්න දෙන දිනීම දෙම වාගතකි අගුවන්න නෆාලමක බදලු ගාගුණන ලිබෙනී පංචි ගේතු එහෙවීම අලුමෙන් එවිදිහේ මිකන් කුරුංග කංකම් කුරුවා ෆරහත්තකු වරබඩ විශ්න දෙ මේක බේෆල කුදාල් වෙන අලුඬ පාහකුරේ වර මොහිමු දෙතින් කම එකම කි රාජේක රයියතු මිකන් කං කුරා හිරු රාජේක අතොල්ත වරබඩ බෙහිත මිහුන්නනි රත්ත වරබඩ බෙහිත මිහුන්නනි හොරිහාර හෙදසාන රහ ගුලිපෙන්නු උලදාමි හිපෙන්නු කණවගුන් දතුරු කුරෙන් ජෙහෙනි එකම බේනුවා මිහුනා ආලාත ඇච්චේ හොදන් ජෙහෙනි ara visuntar kamaya ehima mi rajye ge bajhe hama sarkar level lon fegen hagutangas alumange council taka hama ekan kan magufai koddin mattaka haldana masakkata ka raawa alun misale dannawadana be kutakun purwa khamaki mi hunge dirulu rakki koddin ma aras koddin ma pahunda ka gutanna mes lonu ta dokurani dokuri ma ein ಮಸಕ್ಕತ್ತಕ ಕೊಗ್ಗೆ ನಫಾಯಬಲಿ ಎಹಮೀಮ ಕೌನ್ಸಿಲ್ ತಕುಂ ವೆಸ್ ಅಡಿ ಸರ್ಕಾರ ಸೀದಾ ಕೌನ್ಸಿಲ್ ತಕ ಗುಣ ಲೋಕಲ್ ಗವರ್ನಮೆಂಟ್ ಅಥಾರಿಟಿ ಮೆಸ್ ವೇಫುನ ವಿಸ್ನಾದಿಗೆ ನವಾಸ ಬಿಜೆ ದರರೋಗ ಮಿಕಂ ಕುರವೆಂ ಕುರವೆಂ ಮುರಿ ದರರೋಗ ಏಕಂ ಕಂ ಕುರುವಾ ವೇಫುನ ನಿಗೆ ತೋ ಮೇ ದನುರಿ ಕಮ ಅಬೆ ಆಲಾ ತಗ್ ಅದಿ ಗಣ್ಣನ ನಮಸ್ ನಿಗೆ ತ ಹಿಲೇ ಕು ಫೋರ್ ಕೊರೆ ನುರವೆನ್ ದೆ ಗಣ್ಣನ ನಮಸ್ ಲಿವೆನ್ ಗೊತೆಂ ಹಮಜ ಸಾದೆಂ ಕಿದಾ ಮಹಮಜ ಸಾದೆಂ ಗೆ ಅಳುಗೊಂಡ ಈವಾಣಿ ಏರು ಕಂಡೆ ಮಿಕಂ ಹೆಟ್ಟಿನ ಗೊತ್ತಿಗೆ ಮಿಕಂ ಕೊರವೇಣಿ ದೆನ್ ಹಮ ಹೆಮ್ಮೆ ಅಳಗುಮನ ರಾಜ್ಯ ಬೇರು ಮೀ ಗೆನ್ನ ಮೀಹುಂಗೆ ಬದಲುಗ ಹಿಂಗ ವಾಸೆ ಅಳಗುಮನ್ಗೆ ಹಿಂಗ ತೆರೆ ಎಸ್ ಕಮೆಂಟ್ ನುಕೊತ್ತಿವಿ ಮೀಹು ಮೀವೆ ತೆರೆ ವಣ್ಣಮ ಹೀಗೇತು ಏರು ಅಳಗುಮನ ರಾಜ್ಯ ಬೇರುಗೆ ಮಿದ ಫ್ಯಾಶಾತ ಹೀಗೇತು ಹಾಸಕೋ ಡೊಲರ ಹಚ್ಚಿ ಮೀ ಚೆಸ್ ಬೇರು ಕುರು ಮದುವೆ ಅಳಗುಮನ್ ರಾಜ್ಯ ಹೇಗೆ ನಫಾ ಲಿಬೇಣಿ ಹಮ ನೀಕಂ ಒಣ್ಣಾನಿ ಹೋ ಮುಳಿ ರಾಜ್ಯ ಹುರಿಹಾರ ಅಯ್ಯತುನ್ನ ಅದಿ ರಾಜ್ಯ ಬೇರು ಇತ ಆಯಸ್ಮಿತ ತಿರುಳೆ ಹುರಿಯಾ ಮಿನ್ನ ಗುಳಿ ಲಾಮೆ ಹಿಫ ನುಕ ಎನ್ನು ತಿ ಬೇನೆ ನುಬ ಎನ್ನು ತಿ ಬೇನೆ ಏನು ಕೀಕತ ದಾಳ
0: ಯಾ ದೆಮ ತಿ ಕಂ ತಿ ಕತ
2: ಮೊನ ಯಾ ತ ಕೊಳೆ ದುರು ಸಮಗ ಮಿಕಂ ಕಂ ಕುರಂಗೆ ಬೇಜೆ
0: ಯಾ ವರ್ಬ ಶುಕ್ರಿಯಾ ನಿಯತ ಅಲಿ ಆದಮ್
2: ಆ ದೆನ್ ಅಲ್ಗೊಂಡ ವರ್ಷ ತಿ ಬೇ ಫೋನ್ ದಿ ಗುರುವಾಲಿ ಬಿತಿ ವರ್ಬ ಶುಕ್ರ ದನ್ನ ದೆನ್ ಅಲ್ಗೊಂಡ ಎದನಿ ಅಬದ ವರ್ಷ ಅಲ್ಗೊಂಡ ರಾಜ್ಯ ಹುರಿಹಾರ ಅಯ್ಯತುನ್ನ ಕಿ ಹಿವಾಗೆ ಮಸಕ್ಕತ್ತೆ ಬೈಕಂ ಗ ವೇಗಂದಿ ಬ್ಯಾಂಗ ಅಲ್ಲಾಹ್ ಅಲ್ಗೊಂಡ ಇರ ವಿಷ್ಣು ದೇವಾದನ್ ವರೆ ಕಂ ಕುರುಮುಗ ಆಗೋಣ ದಲಿತಿ ವೇಳೆ ಮಗು ತನಸ್ಕೊಡ್ಬೇಕು ಅಮ್ಮ ತೌಫೀಕ್ ಇಲ್ಲಾ ವಿಲ್ಲ ಅಲೆ ತೌಕತ್ತು ಅಲೆ ಹುನಿ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ
1: ವಅಲೈಕುಂ ಸಲಾಮ್
0: ವರಹಮತುಲ್ಲಾಹ್ ಅವನ್ ಮೆಂಗ್ ಮಿಯದುಗೆ ಮೌದುಗೆ ಮೆ ಫಹು ಬ್ಯಾವರಿಯ ಗೊತುಗೆ ಅಲಿ ಆದಮ್ ಮಮ್ಮಿ ಫುರ್ಸತ್ ಎರ್ವಿ ದೆನ್ ದಂಡವೇರಿ ಕಂ ಅಮ್ಮ ಕುರಿಯರು ಮಟ್ಟಕ ಲೋಣು ಲಿಪುಂ ಈ ವಾರ ಮುಹಿಮ್ಮ ಕಮ್ಮಿ ಗೊತ್ತುಗ ಅಲಿ ಆದಮ್ ಇಸೆ ಫಾಹ ಕೊರೆವಿದೆ ಸಿನಾತಗೆ ಗೊತ್ತುಗ ಕುರಿಯರುವೇನಿ ಯಕ್ಕ ಮಂಗ್ ಇನ್ವೆಸ್ಟ್ ಕೊರಾಣೆ ಫ್ಯಾಸ್ ಸರ್ವಿಸ್ ಲಿಬಿಗೆ ತೊಬೆ ತಕ ಕೌನ್ಸಿಲ್ ತಕ ಸರ್ಕಾರಗೆ ಗುಳುಂ ಹುರಿ ಈ ಇದಾರ ತಕುಂ ಮಿಕ ಮಗ್ಫೈ ಈ ಕೊದ್ದೆಫಂ ಅಲಿ ಆದಮ್ ಇಸೆ ದುವೆಡಾನ್ವಿ ಮೇರ ತಪಾತ ನನ್ನಮುಗ ಲೋಣು ತವಿಸ್ ಲಿಬೆ ದೊತ್ತೋ
1: ಲಿಬೇ ನಮ ಇತುರ ಅದಿ ಬಿಕಮ ಮಗ್ಫಹಿವಾಣ ಇತುರು ಗೆತ್ತ ಹದ್ದವಾ ದೇವಮಿ ಎದೇಕ ಮಹಮ ಗಿರಂಬೆ ಫುಲ್ಮಿ ಫಾಹ ಕರಬಣಿ ದತ್ತ
0: ಯಾ ಎಮಿ ಮಿಯದುಗೆ ಮೌದು ಮಿ ಹಸಾಬಂ ಆಗುಮನೆ ಮಿ ನಿಮ್ಮಾಲಿ ನಿಮ್ಮಾಲ್ ಮಫಹು ಕುಳಿವರ್ ಖಬರ್ ತಕ್ಕ ಆಗುಮನೆ ದಾನ್
3: ಐಕಿಯಾ ಪ್ರೆಸೆಂಟ್ಸ್
4: ಬಾಜ್ವರ್ ಹೆನೆ
5: ದೇಹಾಸ್ ತಿಂವಣಾಹರು ಎಂಎ ಡಾಕ್ಟರಕಾ ಆಪ್ಟೋಮೆಟ್ರಿಸ್ಟಕಾ ಹೀವಾಗಿ ಕಮಾಯಕು ಮಸಕ್ಕತುಗ ಹರಕ್ಯಾತೆರಿವಾಣೆ ಕೂಡ ಟೀಮಕಾಯಕು ಪೆಶಿಮಿ ದತುರಕಿ ರಾಜ್ಯಗ ಲೋಲುಗೆ ಫರ್ವಾ ಫೋರುಕೊದ್ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಇಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕಿ ಗೆನುವಿ ದತುರೆ ಲೋಲುಗೆ ಫರ್ವಾ ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯಿ ಮಿ ಗೌಮುಗೆ ಎಂಎ ಗಿನ ಕಸ್ಟಮರು ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಂಎ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರು ಮಿವನಿ ವೆಫ
1: ಅದು ಅವಳ ಮೇಲೆ ನಮ್ಮ ಕೂಡ ಇರ್ಕೊಳ್ಳುತ್ತೆ ಕೊಳೆಯೋರ ಬೇಗದ ಎಮ್ ಎಫ್ ಆಗ ಮೌದು ಮತ್ತೆ ತಿಬ್ಬೆಫನ ಗಿಡಸ್ತೇನೆ ಅವಳ ಮೇಲೆ ಮೇದಗು ಮೀ ಮೌದು ಮೀ ನಿಮ್ಮಲ್ಲಿ ಸಿನಾತೆ ಗೊತ್ತೋ ದಂಡರ ಕಂತರ ಅಗ್ಗಿಕೋ ದಂಡವರ ಕಮಲಿ ಬೇ ನಫಾ ಎದುರು ಕುರುಮಕರು ವಿಧಾನ ಕಂತತ್ತಕ ಬೇಹೆ ಗೊತ್ತು ಎಮ್ ಎಮ್ ಯಾ ಹೆಸಾಬ್ ಅವಳ ಮೇಲೆ ಕುಳಿವರೆಗೆ ಎಮ್ ಎಫ್ ಆಗ ಮಿಮ್ಮ ಖಬರ್ತೆ ಹೇಕೋ ಬ್ಯಾತ ಬ್ಯಾಲ ಕುಳಿರೋ ಎಮ್ ಎಫ್ ಆಗಿ ಖಬರ್ ತಕ್ಕ ತಪ್ಸೆ ಹೋದ ಫೋನ್ ಗುಳಿಯ ಮಿಹಿರಿ ಅಫಾನ್ ಸಾಮಲಕ್ ಅಫಾನ್ ಅವಳು ಹೇಳ ಅಫಾನ್ ಗುಳು ಕೊಮ್ಮಿಸ್ ಫೋನ್ ಗುಳು ಖನಿಜ ಅವಳು ಬಾಯದಾನ ಅದಿತ್ತರ ಗುಳಾಲ್
0: ವೇತೋಸ್ವರ ಕೂಡ ತಂಬಮ್ಮ ಮೀ ದಾನಿ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲ ಅವಾಗುತ್ತಿದ್ದೆ ರಾಜ್ಯ ರಾಜ್ಯಂ ಬೇರೆ ಫಾಹಕ್ಕೊಲ್ಲವೇ
1: ಖಬರ್
0: ಕೊಮೆದೋಗಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಸಫ್ತಾ ಬಂದು ನೋಡಿ ಅವ್ಗೊಮ್ಮೆ ತಿವೇ ಫುಣ್ಣ ಆಮೇಲೆ ಗೆಣಿಸ್ತೇವೆ ಏತೋ ಏವ ಮಸಕ್ಕೆ ಕೊಲ್ಲ ಅಪ್ಪಣ್ಣ ಗುಳೆಂದ ಅವ್ಗೊಣ್ಣ ಹೀವನ ಅವ್ಗೊಮ್ಮೆ
1: ಖಬರ್ತಾ ಎಮ್ ಎಫ್ ಆಗ ಖಬರ್ತಾ ತಿಬೇ ಫುಡ ಹಮ್ಮೆ ಗೆಣಿಸ್ತೇನೆ.

එකමකු මිහිතුගවනි හමයකැනි අදීගෙන කොම මීහකු අහරෙන් බේනුම් වියස් බප කොම මීහක අහරෙන් ගොළුවන් ගොළුනස් අහරෙන්ගෙ ෆුරාන හොරිහා හිඳකු අහරෙන් වානි අලීගෙ මීහක අලි නු මීහක අහරෙන් දුවා.

0: මෙහෙයි කලෝ එකතාදනා හේනික මඩුකොබ්බලා කොන්දිවාලක තියා බාරති දනි
1: මලාවාතුක වතරමුදස බුණමුලච්ච බුණබලා මරකරණ ති බේකාර අඩුවහක වගුතේ
0: දෙම් වකු තුනෙතස් මුලි රටරේග දෙකේ වාහක අඩුවහන වගුතු කලේ වාම් වාන්නු කලේ එංගිරක මේ ෆුප්පාව මුලි රෂන් ඉව්වාගෙන් මුණි වෙන්නු කලියගේ රංකොල්ෆද අංගෙන්දරියා ඉන්නන් අන්න මිහකු කෑවින්ජ ගහන් අන්න ජෙහෙනි රදුන්ගේ අමික බඳුන්ගෙන් ගුල ෆෙම්වරුග ගෙන් ගුල වෙඤ්ඤාය
1: අදිවස් බිබුණනි හැම එහෙන් මගේ දරිෆුලකි කොම්මකෝ මිහක ලිබේන මිහෙන් නෝ කලියක බෙහෙවස් කබේ නෝනේ නොයි කි
0: එහෙන්ත කලෝ ආදන කලෝගේ හැවතු කිතම්මේ බොඩු වියස් කලෝගේ හි කිතම්මේ මොළු වියස් කලෝ මිරුගේ වකි ෆන්තියගේ මිහක නෝනේ බලානු ලැබුණස් මියදු මියති ඒති බදලු වෙපා එකමකු මා හැරමණි කලෝය මේ කරේ කාවස් නොදීම
1: බුණන්ත මරුලිනාරුව තිකියාච සාහකෝ කියාබල
0: කලෝ කලේ ගේතරේග ෆොරුවෑගේ වකි මිහක නෝනේ නුදෙවන්ගෙන් උණු මාරියඹු හිතාවෙගෙන් යොරණි මිරටුගේ වාදුගේ දොම්පුතුගේ ආලියා
1: පිකුරි කලේ හිතගිරිහා වාහකේ දක්කයෝ ති දෙක්කේ වාහකේ ඉංගේතබ මගේ මරියඹේ කියාගේ හිතගිරිහා වාහකේ නුදෙක්කේනේ
0: එහෙන්ත
1: කලේ දිහදරි කණ්ඩේලිගෙන් ලොගු මගේ අගවට්ට තිකල් හඩි වාහක නුදක්ක හාම මිහාරු අගමඩුල්ලන් හොරේ මගේ දරියේ එෆද නිකවෙච්චක දිමාල බලාවස් නුලානේ
0: දෙක්කේනේ කීවෙන් උදක්කම් වේ කලියකගේ තකලේ අංගෙන් දරිය කියාගෙන් දෙකුණු කොළ හොලෝසීග එදුරුගේ ජෝදිෆතීග දක්කා වාහක තේකුරි වහදාගෙන් වාහකේ දක්ක නියත මේ තෝතෝ වාහකේ නූනේ රේ ඉරාකොළු හරි ඉරාගෝති පුලත්තෙරෙන් එදෙමිහුන් බද්දල් කුරිකම් වෙස් මදෙන හුරීමේ මදෙලදුන් දෙකුණ එදෙමිහුන් එතන නුකුත්තම් වෙස් ගබු නුකුර වෙඤ්ඤා ගොස් ආබල මිහුන් කුරේ
1: පිකුරි කලේ තිබෙමුනි මර ති දොගම් වෙජ්ජියා කලියා කලියගේ මුඩි ආයිලා දුබාලන අදාම් පාට්ටාති තිහෙ මරාවෙයිෆේ නුවෙන් හුරෙවෙන
0: අවහද්දේ අවහද්දේ දෙගය ගොස් මික යගින් කුරේ අදිව සුලෙති මවරෙන් නැතිගේ
1: මාහිරා මාහිරා කොබාත මිහරු මාහිරා මාහිරා
2: ආතනා කීපෙකෙන්ද තියාවර තිහළෙන් ලවනේ කොංකමෙල්ලෑග තීත මුළි මීහා තීර තුරුතුරු අලන්නේන රුඩි ඇස්ගෙන් හමජී බල පෙන්තට්ටෙක් ගෙනස් දෙන්ත
1: කොංකමෙල්ලෑග තීහි මගේ අබුරා ඉසත වෙයියා මොළ විජ්ජේ ඒ නුදෙෆා විකුරි මගුපදින් මරහා දිමා ගොෆා මලයාමක් කොයබුන්නේ කීකකවත් හිකුරි මගේ මරියඹු ඒ වලුගේ දොම්ෆුතුගේ අලියා හිතාවගෙන් සිඩ්රුම් බද්දල් කුරාවාක මුළි රණුතෙරේග මියර දෙකෙණි එවාහකයෝ
2: යා අල්ලා ති කියනි කීකේත අහර්මගේ මරියම් එකහලකම
1: එර්දිෆානුකෝ කලේ එන බලාබොඩු කුරිකෝ මියදු මිෆෙනුනි මරකන් නේගේ තෙදෙක්කම දොගෙක්කම වෙස් හම මිහාරෝ මේ සිකුන්ත මගේ කුරිමච්ච මරියම් ගෙන මියදු එළඟ අඟ මිකමුගේ හයිගේ මර සාෆුවන් ජේන අස් කුරේ
2: නෝන් ආදන තේ වේදාන කමෙන් නෝ එමන් ජතිහා විහානු තාකමෙන් නුකුරාණ මගේ බණුම් විහේ දරේගේ ගොයි මසං එගේනෙන් නෝ එමන් ජේකී ෆිරිහෙනි ගමුණ බලාලම් විස්ලාදු ගන්න කුජ්ජ රෂෝ එම්මෙන් දක්කාහා බේකාර හඩිමුඩු තාර වාහක ගබූලු කොග්ගෙන් අමිල්ල දරිෆුල තිහෙන් ශක්කු කුරාක නුවාණේ ඒ ෆිකුරියකි අහර්මෙන් නං හේවේදේ මිහි වස්නු
1: මාහිරා අංගමඩුන් දාර බුනිමන් මර කමේ සිරුපුරන් උලෙන් හාද හීවේ මගේ දරි මගේ අබුරු කතිලා ඒ වලුගේ දොම්ෆුතුගේ දරියා සිද්රු මුලේ ખબરු මුලි රහ ફિતુરගෙන් දියරු කල්ලේ අදියස් මිතා හොරගෙන් ඒන දිફા කර දෙති ඕලනි
2: ආතනා ආහාර මිතක්කා වාහක අඩුව හා බල
1: එම් මේ බහිම සිතුර දෙන්නු බුණාත මරන් එව්වස් බහනායන් අඩුවහක වගුතන්නේ ඒනගේ අගයන් අමිල්ලේ මිකමුගේ තෙරදොකු මරන් ඉබුණීම නූණි මගේ රොඩිකට ෆිනිකමෙන් නාන්නා ගෝවා ඉරිය ඔස්කුරේ
2: මරියම් මරියම් දරිෆ්ලා මරියම් නිකන් අවහන් ආද බල බප්ප එබ ගෝවා
3: කීනෙ වී මම්මා බප්ප කීවෙ ගොවනි
1: කී කුරන් හේ කලේ මගේ දෙලවල බලව තෙදබුනේ ඒ වලුගේ දොම්සුතුගේ අලියා කලියා දෙමදොති කොංගුල්වෙන් ಮುಳಿ ರಸು ತೆರೆಗೆ ತಿದಮಿಯು ಸಿದ್ರು ಬದಲು ಕುರವಾಗ ದೆಕ್ಕವೇಣಿ ಕೀವಗೆ
3: ಪಪ್ಪ ತೀ ಕೊಂಬಿಸ್ ಮಿಯಗು ಹದಾಗೆಂದ ಕ ತೊಗೋವ ಹಾಕೆ ಆರೆ ಆರೆ ಕಾಲ ಕಮೆ
1: ದೊಗುಣ ಹದ ಮರಿಯ ಮಗೆ ಲೊಲಬ್ಬಲಾಫ ತೆದಬ್ಬುಣಾರ ಮಿಬುಣಿ ಮರತ್ತಿ ಮುಡುಮತಿ ಫೆನೆ ಕಂಬಡು ಎಮ್ಮೆ ಫಹುಫಾರಂ ಯಾಣಿ ತಿಯ ತೆದೆತ್ತ
3: ಪಪ್ಪ ಮಾಫ್ ಕೊರೆ ಆಹರೆ ಆಹರೆ ಮೆಂದೆ ಮೀಹು ಏಯ್ ತೆದೆ ಆಹರೆ ಮೆಂದೆ ಮೀಹು ಏಕಕು ಅಣಿಕ ಕುದಕೆ
2: ದಾರಿ ಫ್ಲಾ ಕೀಗೆ ತಿಬುನಿ
1: ಕುಬಾ ಕೀನವಿ ಮಗೆ ಬದುಕ ತಿಯಳುವಿ ಕೊಂಕ ಲದೆ ಎ ದೊಂಫುತುಗೆ ಅಲಿಯ ಹಿತಾಗೆ ಮಗೆ ಅಬುರು ಕತಿಲೀತಿ ಅಡುವ ಹಾ ಮರಿಯ ಮಿಯದುಂ ಫೆರೆಗೆ ಮಿಗೆಗೆ ದೊರುಂಬೇರ ಫಿಯವಳೆಗಳಿಯ ನಿಮ್ಮುಣಿ ಎ ಅಲೀನೂಣಿ ಹಿತಾವಾಡಿ ಮೇಕು ಮುಖರುಣೀತ ಮಗೆ ದುನಿಯ ಘುರೆ ಲಾಹಿ ಕೆಣ್ಣು ಸಿಕಂ ಕುರಾಕ
3: ಬಪ್ಪ ಹೇಣು ಅಣೆ ತೇಣು ಅದ ಆದೇಶ ಕುರ
1: ಆದೇಶ ಕುರಾಣ ಕೆಣ್ಣೆ ಎಮ್ಮೆ ಬಹೇವ ಸಿತ್ರ ಬುರಾಣ ಕಮೆಂಡ ತೀರೋ ರುಯಿಮುಕು ಮಗೆ ಹಿತಕ ರಹುಮೆ ನುವನ್ನಾಣೆ ಮೂಳಿ ಉಮುರು ತಿಹಿನ್ ರುಯಸ್ ದೆನ್ ಎಲಿಯಗೆ ಮೂಣೆ ನುಫೆನ್ನಾಣೆ ಮಾಹಿರ ಮಿಹಾರು ಮಿಹಾರ ಮೀನ ವದ್ದ ಕೊಟ್ರಿಯ ಲಾ ತಡುಲ ಮಿಗೇಗೆ ಹತರು ಫಾರು ಬೇರುವ ಮಸೆ ಕೊಫಿಯ ವದೇ ತರಿಯ ಅಮ್ಮ ಮಿಹಾರು ವದೆ
2: ಆದನ ದೆಮ್ಮಿಹಾರ ಕೊಂತ ಕತ್ತಿದಾನಿ
1: ನಿವರಕು ದಿಲನ್ನು ಕುರಾಣ ಮಿದಾನಿ ವಲುಗೆ ದೊರ ದೊಂಫುತ ಅಂಗಾಣ ಏನಗೆ ಫೆಂವರು ಹೋಫೆಂ ಏನದೆ ಕೇರೆ ಬುಳಿ ರಹುತ್ತೆರೆಗ ಮಗೆ ನಮ್ಮ ವೈಜ್ಯ ಮುಡಿದಾಫಿ ಕಲೆಗೆ ದರಿಯ ಮಗೆ ಆಯ್ಲೆ ಕೂಳೆ ಕೇರುಣಿ ಕೊಂ ಇವ್ವರಂಗ್ ಹುರಗೆ
4: ಏ ಬದ ಆದನ ದಗುವಾಗಾದಾಗ ಮಗೆ ದರಿಯ ಇಂಗಿಲ್ ದಿಕ್ಕುರನ್ನು ಉಳಚ್ಚೆ ಅಲಿಯಕಿ ದಿವುನಾ ವಿಯಾಣದ ಕುಜ್ಜನ್ನು
1: ಹುಟ್ಟಾಲ ಮಗೆ ದರಿ ಅಮಿಲ್ಲ ದುಲುಂಗ್ ಎಬ್ಬಸ್ ವೆಜ್ಜೆ ಅಡುವಾದ ಒಂಫುತ ಕಲೆಗೆ ದರಿಗೆ ಪುರಾಣ ದುನಿಯಗ ಭಾಟ ಬೇಣುಯ್ಯ ಹಾಮ ಮಿಹಾರು ಮೇ ಸಿಕುಂದು ಫೆರೆಗೆ ಏ ಗುಳು ಹುಟ್ಟುವ ಮಗೆ ದರಿಯ ವ್ಯಾಯಲೆ ಹಿಸಾಬ ಎಡದಿಯೇಸ್ ಮರೆ ನುಬಲಾಣ ಮೀ ಕಲಿಯದ್ದೇ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಇಂಜಾರು ಹಿತವ್ವ ಸ್ನಾರುವಾತಿ ಮೀ ಜಿಫುಟಿಗಂಡ ಮಗೆ ಮರಿಯಂ ಬೋದ್ದಂಗೆ ಹದಾಂಕುರಾತಿ ದೆನ್ ಕಲಿಯಗೆ ದರಿ ಮಗೆ ಮರಿಯಂಬ ಬದಾಲಿಯಸ್ ಕುಡಿದಕ್ಕಾಲಾಣ ಮಮಿ ಸಿಹುರ ಕಿಹಾರಗೆ ಮಿಹಿಕ್ಕಂ ಕಲಿಯಂ ಅಂಗಾಲಾಣ
4: ಎಹೆಂತ ಕಲೆ ದರಿಗೆ ನುರುಹುಮುಗೆ ಮಗೆ ದರಿಯ ಕಲೆ ದರಿ ಗೋಯಾಗಣೆ ನೂಳೇಣೆ ಕಲೆ ದರಿಗೆ ವೆಸ್ ರುಹುಮುಗ ಉಳೇಣಿ ಕಾಕಬ್ಬಿರ್ದಕ್ಕಂತ ತಿಹಳೆ ಇಲ್ಲವಣಿ ಏ ಕದೋ ಕಿತಮ್ಮೆ ಮುಸ್ತಂಜಸ್ ಮಿ ದೊಂಫುತೆ ನುದಾಣೆ ಕಲೆ ಕ್ಯಾರಿಯಕ ತಿಕುರಾಕಮೆ ಕೊಬ್ಬದ ಎಂಗಿದಾಣತ
1: ಬಲಂ ಹುರಬೆ
4: ಮಿಹಿರಿ ಬಲಂದ್ರೆ ಮಿಹಿರಿ ಬಲಂದ್ರೆ
1: ಬಲಂ ಹುರೇ
4: ಮಿಹಿರಿನೂ ಹೇ
5: ಏ ಹಸಣ ಹಸನ ಕುಡಿದು ತರಂಗಳ ತಳದಾಫಿ ಅಂತ
6: ಕಿತ್ತವಿ
5: ಬೇರು ಈಗ ಅಡುತ್ತಂಗಡು ಹಾಕಲಂಕ ಕಾಳು ಗುಹಾಟ ಬುಳಾರು ಎಮ್ಮಗಾಡು ಮುಳಿ ರಸು ತೆರೆಗೆ ಗುಗುಮಣಿ ಹಾಗೆ ಕ್ಯಾಂಗ್ ಈ ಬಿಹಿನ
6: ದೊರೆತ ತಳದಿಯಸ್ ಮೀ ನಾಮಾಂಕ ಸಲಾಮತೆ ನಿವಾರಣೆ ಜೊಬೇದ ಏಕತ ಆತನ ವಧುಗೆ ದೊಂಪತ ಅದೇ ಮೊದಲು ಜೋಣ ದ್ವಾಬಪ ದೆವರತು ಎ ಫೆಸಿ ಬರುಗದ ಫಂಡಿತಾಕ ಹಂಗುರಾಮೆ ಹೂಣು ಮುಳಿ ರಸಮ್ಯಾರಣಿ ರಟುಗೆ ತೆಕೊಳು ಫೆರೋಣ ಬ್ಯಾ ಸಿಹುರ್ಗ ಅಲಿಫಾಂಗಡು ಮುಳಿ ರಟ ಫಿತುರಿಜ್ಜೆ ಸುಬೇದ
5: ತಿಂದು ಇಜ್ಜೆ ಇರೋ ಸುಣಿರು ಆರ್ಮಿಗೆ ಅವಟ್ಟಿರಿ ಮೂಸ ಬೇವಸ್ನಿಯ ವೆಚ್ಚೆ ತಿಂಗಣಿಕಾಕುಬ ಏ ಕುರಿದು ಆರೋನ್ಗೆ ಏ ಜುವಾನ್ ದಾರಿಫುಳು ಲೇ ಹೊಟಲ್ ನಾಫ ಕುಲ್ಲೇಕ ಮರವಿಗೆ ದಿಯೇ ತುವಾಲಕು ಮೀಹಿ ತುವಾಲಕು ಮೀಹಿ ಮೀಹಕು ಮರು ನೋವಾದುವ ಹೆಮ್ಮದು
3: ನುದೇ ಬೊನ್ನೆಸ್ ರಂಗಳವಾಣ ಇಕಂ ದಿಂಗ್ ಎದೆ ಮಿ ಹುನ್ನು ನೆಮಿ ಕಂ ಹುಟ್ಟಾ ಕವಿಸ್ ಎದೆ ಮಿ ಹುಂಗೆ ಸುವಾಬುಕ ಹಲಾ ಕುಮೆವ ನಿರಾಶು ಗರೈ ಯಿತು ನೆನ್ನು
6: ಸುವದ ಮಿ ಇನ್ಸಾನ್ ಕೆವ್ವಾವ್ರ ಕಮೆನ್ನು
3: ನುವಾಣೆ
6: ಎದೆ ಮಿ ಹುಂಗೆ ಬೋಡಾ ಕಮ ರೊಳುವಿರಿ ಕಮಗ ಮುಳಿ ರಂಗ ಹಲಾ ಕುವೆಚ್ಚೆ ರೇ ಗಣು ಮಗಮಚ್ಚ ಸಿವಳೆ ಅಳಾ ಕರೆವರೆನ್ನು
3: ಇಕತ ಆದನು ಫಂಡಿತೆ ಆದನಿ ಅಲಿಗೆ ದೋಸ್ತು ಫಾಲ ದೆನ್ ದೊಂಫು ದೆವ್ವಕಿ ಮಾಡಕೊಂಡು ಹುಣ್ಣಾಣೆನ್ನು ದೆಮಿಹೊಂ ಫಂಡಿತೆ ಆ ಸಿಹುರುವಳ್ಳ ಸರಹದ್ದು ಜಿಂಡಿ ಶಾತೋಣಗೆ ಹಾಯಕ ವೆಚ್ಚ ಎ ಸರಹದ್ದು ಎಹರ ಗಿರಣಿ ಫತುವಡುಕಿಯ
6: ಬಲು ರೋಮ ದುವಾಲು ಜಿಂಡಿ ಶಾತೋಣಗೆ ಫೆನ್ನಾಣಿ ಸುಬೇದ ಇದ್ರಿಯಸ್ ವೆಸ್ ಮಿಯತು ವಲ ಕಟ್ಕೆ ಯೋಗಂಡೆ ಕಣ್ಣ ಗೋಸ್ ವಲ ನಕುತಿ ಪಿರು ತುರುತ್ರು ಅಳ ಇದ್ರಿಯಸ್ ಮುನಿ ಕೇಗೋಣು ಖಂಡಾಫ ಕಹುಂ ಫೇಪಿರು ಜಿಹಿಕೆಂ ಹುರಿ ರುಕುಗೆ ಬುಡುಮತ್ತಿಗ ರಕ್ಕುದಾಗೆ ಲಿಬಾ ಹಿಲ್ಲಾಗೆ ಇದ್ರು ಅತಿಮಾದ ಲೋಳಾಗಿ ಇನಿ ಬೊಡಸಿಂಗ ಹಂಟಿ ಏಕು ಇರು ವಲು ನಿಕುತಿ ಅತುಕೋಯ್ ಕಾತಿ ಬಳು ಸಿಲ್ಲಾದ ಫೈ
3: ಹಸನ ಕೊಂಬೆ ಭಗುತಕ್ಕೂ ಸ್ಮಿ ಮುಸೀಬೆ ಅಹರಮಿಗೆ ಬೋಲವೆಸ್ ವೆಟ್ಟಿದಾಣೆ ದೋನಿ ಹೋದಾಗೆ ಮಿರ ತೂಕೊ ಏ ನಷ್ಕ ಫುರಂ ಹಿಂಗ ಮಿರಷ ಕುದೆ ನೆತೆಯದಿರುಮೆ
6: ತಿಯೈ ಹಮ್ಮತೆದೆ
3: ಆಯ್ಕೆ
6: ಮಾದಮ ಇರು ಅರಾಯರ ಅಹರಮಿ ಕುರೆದಿವರು ದೋಕೊ ಫುರಾಣೆ ಏನೋಣಿ

ඒ ගහුග වෙරි රස්කලාන්ගේ ඉදින ෆ්ලායකු හොරිහා හිඳෙක්ගා ඒ ගහුග මේවා ලිබිදේ අල්ලාහ් මීස්තකුන්නම් මිසාල් ජස්සවනී ඒවුරෙන් හඳුමකුරු මට්ටකේ.

ආඛිරතුගා සාබිතු වෙගෙන්වා හක්කු බහුන් ඊමාවි මීහුන්නම් අල්ලාහ් සාබිතු කන් දෙව්වතේ අදි අල්ලාහ් අනියාවෙන් මගුෆුරද්දවතේ අදි අල්ලාහ් එකලාගේ ඉරාදු කරවා කමෙ කුරවතේ.

ඊමාවි තිමන් රසකලාගේ අලුන්න කලේ ෆානු විදාළුවාශ එවරෙන් නමාතු පායම් කොරා හොෂිකමේ අධි තිමන් රස්කලාගේ එවරෙන්න්න දෙව්වි තකතින් සිද්රායි ෆාලුගා එවරෙන් හේද කුරා හොෂිකමේ ඒ දුවහෙක්ගා වියෆාරි නුවත රට්ටහිකමෙන් නෝනානේ දුවහෙෙන් අවමුගෙ කුරින්නේ.

ගඩමයක් දෙගඩ තිරිස් තිමිනට මේ දිවේ රාජය ගඩුමි ගඩේග අල්ගුන්මෙන් කුරියම් මේ ගෙන්දනි ෆයි හිදුමයි මේ ප්‍රෝග්‍රම් මේ ප්‍රෝග්‍රම් ග අල්ගුන්මෙන් බලාලා ඔම් දනි එන්වයරන්මන්ටල් රෙගුලටරි ඔතොරිටි දෙමොගන්න හිදුමෙත කාගුලේ තොම් මේ ප්‍රෝග්‍රම් ග අල්ගුන්මෙන් නාකු මේ බෑරවට ගන්නවනි එන්වයරන්මන්ටල් රෙගුලටරි ඔතොරිටි ග ඩයරෙක්ටර් රිපත් නයිම් ආදි ඇසිස්ටන්ට් එන්වයරන්මන්ටල් කන්සර්වේෂන් ඔෆිසර් අම්නත් මලිහා ඉබ්‍රාහිම් මේ ප්‍රෝග්‍රම් ග එහොන් තෙරෙන ප්‍රෝග්‍රම් ග බෑරවට ගන්න මගේ ફુરસત વાહક ધન્યવાદ હું તરીન ગુળમ ગંદવા અળગન મંગે નંબર કે તિને તિને હતરે સુમેં હાય સુમેં હાય ધેન મી એન્વાયરમેન્ટલ રેગ્યુલેટરી ઓથોરિટી અને હિતમેત દેમોં અને રોગા મી એ હિતમે હોદન એ દે ફરાત કોં હિતમેત અંગે દે રોગા મિસાલ કોં કાલા કાદતે કે

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة، وابعثه مقاما محمودا الذي وعدته، وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين. وصلى الله على محمد وآله وصحبه وسلم، والحمد لله رب العالمين.
1: දැන් මේ begin ඉස්තිනි මග්‍රිබ් නමාතුගේ බංගියා බංගිතුවා මාලයා මාලිකා රේෂා ඊරොසුනි ෆස්ට් කඩි ෆන්සස් ෆස්ට් මෙටුග අදි ඉෂාන බුදුවක් ඉෂාන මද්දවක තුමානි රේකඬු හයිකඩි හයික අද දෙම් මේ අනුන් තිබේ ෆුනාහම ගින සිදිරාග දිවිහි ප්‍රීමියර් ලීග් 2027 අවික මාසියා ස්පෝර්ට්ස් ඇන්ඩ් රික්‍රියේෂන් නා ටීසී ස්පෝර්ට්ස් ක්ලබ් බද්ද කුරි මැච් මේ මැච් තින්නඩ සුන්ලඩු කාමියාප් කුරි මාසියා අද දිරාග දිවිහි ප්‍රීමියර් ලීග් ගේ ඉතුරු මැච් මේ කුලවිගින් දාන්න මේ මැච් ග බද්ද කුරාණි ඕඩි ස්පෝර්ට්ස් ක්ලබ් නිව් රේඩන් ස්පෝර්ට්ස් ක්ලබ් මේ මැච් වගතුන් අනුන් තිබේ ෆුනාහම ගින ස්තේන මේ මැච් ෆෙෂේගඩිය කි මිරේ ඩුවකඩි සුමිනට ගඩි මිහාරු ෆස් කඩි ෆන්සස් 90 මිනට 46 සෙකන්ඩ් මේ දිවිහි රාජ්‍යයේ කැට අදින් ගල් මෙති වෙනාම එම් මේ අවහ දිව රාජ්‍ය ගඩුන් ගෙනස්තේනි ඉංග්‍රීසි බොන් ખબરු
2: It's 6 p.m. and you're listening to Devahi Rajya Gadu.

0: මේ අරුගඩින් ඉරෝසිහකට 30 මිනට මේ දිවහි රාජ්‍යය ගඩු.
1: දිවහි රාජ්‍ය ගඩු මිගඩිග මිගෙනස්තනී බොඩති මිහුණා කොරුවන් කියවන් දස්කොද්දේ ප්‍රෝග්‍රෑම් මුසහෆුන් ෆිලාවඩේ. මේ මිසෙස් ලාගේ තිම්වන ප්‍රෝග්‍රෑම්. ප්‍රෝග්‍රෑම් ග කොරුවන් කියවා දෙවානි අල්කාරි අලි වහීද අබ්දුල් රහමාන්, දරිවරුණකි ෆාත්මත් මිස්නා, හුසෑම අබ්දුල්ලා, සම්ෆා ශෆීගා, আদি খাদিজা ইসানা.
2: السلام عليكم ورحمة الله وبركاته.
3: وعليكم السلام ورحمة الله وبركاته.
2: تجويدك همتك إغوتا ريتي راغا قرآن كيوان دسكو دي پروغرامك نغا ديني سورة البقرة هاتاويس ون آياتم فشاهدين سورة تيريس تيموان آياتو نيلا ام فرطم مريغ فلاوالو مدرس كيا دينا كيا ديروغا هريحا كدمس أدو هانتي بيني.
4: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم.

0: කීරිතේ කොරුවානකි එම්මෙ මතිරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරෙත්ත බාබලෙවි තපාත් හාදිසතක සබබ්තක ගොඩකි
0: එ හාදිසතක සබබ්ත එහුන් තෙරනා හමේ ගෙනස්තනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහගෙ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොමු දොහගෙ දිහකට තිරිහුන් අදී හොනිර දොහගෙ මෙන්දර එකෙ ජායර
0: හම එකනි දිවෙහි රාජ්‍ය කාඩු
1: එංහා 7349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා
2: ඉරිතියේ මති වේරි පොතේ ෆාගති මගායි හිතායතේ
0: රාජ්‍යක කොම්ම හිසාබෙග හුරිගෙන් වෙස් එවස් අගෙ දෙකම කණුලා PSM ගේ චැනල්ත ෆෝනු අඩුව හලා බලාලුම ෆසීහ ගොතේ
1: PSM එයා
3: දිවේරාජ්‍යගේ අඩා දීනුගේ අඩු අදි දිවෙහි FM වෙස් අඩුව හාලවේන
0: TVM, YES TV අදි PSM News බලාලෙමින්
1: PSM Air
3: iOS අදි Android phone තකුන් download කුරවේන
0: PSM Air
3: අවහ phone download කුරවපා
1: එංහා 7349 kHz medium wave 89 MHz FM band
0: දිවෙහි රාජ්‍යයේ අඩු

0: මරම දුමෝසා අනෑෆර් දොක්කොගේ හර හිගේ අමරිත් ලවේ හඳුනාරානම මේ ලව මේ ජහාලි මේ හාමිද ගේත් ලැබුමක මේ ආර්ගඩිය ගර්ගඩි සෝල මෙන ටිංග අප් මෙනි මිගඩේග අර්ගුමෙන් කුරේ මිගෙන්දනි මේ වාහකෙස් මිරේග ෂෝ අර්ගුමෙන් කුරේ ගෙන්දනි ස්ටුඩියෝ එම් වගුතු මේ මාලෙග සරහත්ත කෝ අර්ගුමෙන් ආම් ගොතෙග ෂෝ කුරේ මිගෙන්දනි හෙන මෙස් මිරේ අර්ගුමෙන් මෙති වේ ස්ටුඩියෝ ගෙම ස්ටුඩියෝ අර්ගුමෙන් ගේ කුරේ හෙම තෙරි නා වාහක දක්කාලෙන් ෂෝ කුරේ ගෙන්දානි තේ බිදේසි මාසෙක් කේ තෙනින් ගින වා වාහක මෙ දක්කනි ගේ තො මි දෙහස් 22 වනාහරු ගේ මේ බෝ හිමනු බලායර මාලෙ සරහත් ඒකනි බලායර සේබා තිබි ගගන කපන්සස් දෙහා හවර ගින බිදේසි සිකෙතෙන හැම දිවෙහින් තංකොල මදුකම මේ පහ කොර වෙන හැන තෝ මසක අතුගේ මෑදානුක මිකාලා බොඩති මසිකෙත කුරුමක දැන් එවයි අනකස් බාවිල කගුල් ෆස්ලාම আলাইකුම්
1: වලයිකුම් සලාම්
0: කොබහල් කීනේ තෝ
1: ආලේ රංගලේ පාතුන් කොක්ක කීනේ
0: නංග කොබහල්
1: දුවේ කොලේ දැක්කද මම වෙජල නීවත
0: ආද මෙති බද්ද ෆතා තෝ කීනේ තෝ
1: ලංගල බරාබර
0: යකෝ මේ ලියන් දින් මුනි අල්ගොමෙන්න කොබා මිදේ අල්ගොම මි දක්කනි විදේශි මසිකේ තෙලින් ගිනවා වහකින් ගතෝ
1: දිදෙන් දක්කා කොළොල්ලා කංග විවාහකෙන් නොන් මේ රසක කීකේ බුණානි ගේකේ කුණි කහඹස කිව්වේ මියෝ
0: අහ
1: ගේතර සාප කරපස කිව්වේ මියෝ රසක ආබාධිය කී දෙහස් කොම්මසොර එකම හුළුමාලිය බදලුව බදලුව බදලුව මේ රසක තිබයි සතේක මියෝ ಕಮಸೆ ಬೋಲೆ ಬಿದೇಸಿ ಮಸಿಕೆತೆ ಆ ಆ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನೋ ನ ഇബ്രാഹിം ആയിഷത്ത് മണിക് ഫാനു അബ്ബാ ഷരീഫ യാഗൂബ്
0: ബാജരിയൊക്കെ എന്തെങ്കിലും

0: ඉන්තිසාරු ගහුන්නාන තියහරින්ගේ ලෝබි
1: දායින් අහරමිනි වානුවාග අසු රඟල බොනඥා කුරින් අහන්නක දායින් එනුවස් එගේ
0: අහන්නකි වරම් මොළු මිහ මොල කියවෑගෙන් හුරි මිහ අහරින්ගේ රට්ටෙහින්නකි හූදුකාද රඟලු මොළු මිහුම් ආරණකි වියානුද එවස් කමෙ කුරා මිහෙන්නු දෙන් ඉතුරකුන් කමෙ බුණ දෙන්වි
1: එකමකු කුල්ලියක මිහා බොඩුකමෙන් නිම්මාක නුවානෙන්නු
0: කුල්ලියක නුනිම්මිය සෙම්මෙ රඟලේ බේනු මි ආහරි නදුරුණු ආහරින් අබදුවෙ සුන්නාන
1: වගුත් කොලෙද්දී ආහරින් වෙස්
0: මිහි ජාම් නුකුරානකම මිතුකුරා

0: ඒ හුදු කොන්තාකම් විහුණු ගහපති දනේ.
1: අහා සයිකු ගරාජල්ලාපවේ එහෙම බලාමිතනි නස්රා දෙකුදින් කොන්තාක දායින් දෙංගලේ නස්නා මිනිවන් කුරම් වෙච්ජන්නු දායි නේනය කරට්ටෙහි වී කියනු එහෙම මෙහෙකු රට්ටෙහිවන් චාන්සෙත් දිනී කියනු.
2: හුදු නස්රා බේනු වීත බුණ දෙයාගෙන් උලේ දෝ නස්රා
3: හුදුග හිංවති එහෙම මෙහෙකන් හිබ කොෆ්ෆය වඩු එහි
2: එහෙන්ත රාණියා ගිහින් අහන්න හිබ කොරි ගොත
1: රාණියා
2: ආහාර බේනු විගෙන් මිවි මගේ දේ එකුවෙරින් එත්තනෙක තිබ්බා මිවාහක මි බුණී වෙස එහෙම වෙගෙන් තිරමිහුගේ රියක්ෂන් එෆ්ආර් ආ බදන් වෙගෙන් විෂ් මි ලක් ගයිස් ආහාර මේ මියුලනි මෙරි කුණ
3: එකම් ති කොන් ඉරකු වීකමේ අංගා විස් නොලමෙන්නු
1: තේද තිවරුගේ කම හිංගාලේරු හිලමෙව් වෙස් නොය
2: ඒති රාණියා බේනුම් වී සිරු කොෆ බාවන් එහෙම වෙගෙන් මි හුරිහා දොහු සිරු කුරි එකමකු දෙන් මි අරු දෙ කෑවෙන කුරා හිසාබ දියාම ගුණීමේ
1: මරුහබ වර බොඩම් මරුහබ ආහරමෙගේ තෙරෙන් එම්ම කුරින් එහෙමම කෑවෙන කුරා නිද අයින් තාදෝ
2: කියවු මු හූදව්වර කුරි නේරුනස් දිරියුමුගේ මෑදානු කුරි හෝදීමි
3: ආහරමෙන් මිහෙන් තිබ්බ මීන බප්පවිස් කියාන කන්නේ ගෙදෝ

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: දිවේ බහෝග ෆොන් අයුත්ම ශෝගරවා අපරඇතන හසකොත් දිවේ රාජාඩුන් ලෙස්තනී
3: බස්වාර්

0: කීරිත කොරුවානකි එම්ම මතිවරිෆයි.
1: එපතුගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාවල්ලෙවී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්.
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමය ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහ ගෙහිඳුණු දිහගට තිරිහුම්
1: රිපීට් හොම දොහගෙරේ දිහගට තිරිහුම් අදී හොනිර දොහගෙ මෙන්දර එක ජහයර
0: හම එකනි දිවේ රාජ්‍ය ගඩු
1: එං හා 7349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 8900 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා.

0: ಕರೆಂಟು ಹಿಂಗ ಹೆಚ್ಚಿತ್ತು ಬೇನು ಕೊಣಿಮು ಅವ ನಿವ್ವಾಲಪ್ಪ ಜವ್ವ ತೂಕುರ ವಿಹಗೇಸ್ ಹಕತಕ್ತಿ ಸೋತ್ಕೋಕೆಂಗ್ ಮತುಕುರ ಮಾತು
1: එංහා සතරස්තයක සාලිස් නුවය කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවය මෙගහර්ට්ස් FM බෑන්ඩ්
2: දිවෙහි රාජ්‍යයක අඩු
0: ගඩින් මෙන්දම ගලුවේ තිංගඩි 30 මිනිට් අසෝමතේ ගෙන් දොනි දිවෙහි රාජ්‍යයක අඩු